0: මෙල්බන් හි විසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව දෙසා රසබර සාර සංග්‍රහය සමග මුසුවන ගුවන් විදුලි ප්‍රවේශය ෆ්‍රී ට්‍රිපලිසෙට් ඔබව මෙසේ ආමන්ත්‍රණය කරයි. සකලවිධ කලා නිමැවුම් සහ රටවට පසුකොට ලෝවට තතුවිත්තිද සමගින් සෑම ඉරිදාවකම උදෑසන අටේ කනිසමට ඉරිදා සංග්‍රහයෙන් ඔබව මුණගැසෙන්නට අපට අවසර.
1: ඔබ සේමට සුබ දවසකට ආසිරිපතමින් අද දවසේ ආරම්භක ගීතය ලෙස විශාරද නන්දා මාලනී විසින් ගයන මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නට අදහස් කළා. ගීතයේ පදමාලාව මහාචාර්ය සුනිල් ආරියරත්න.

0: අද උදෑසන ධම්මචින්තාව පවත්වන්නේ මෙල්බන් නුවර ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් ගරුතර පූජ්‍යපාද උඩහේනේ සීලරත්න ස්වාමින් වහන්සේ විසින්.
1: නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යාවකීවංච මේ භික්කවේ ඉමේසු චතුසු අරිය සච්චේසු ඒවං පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං නසු විසුද්ධං අහෝසි නීවතාවාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් වන්දනීය පූජනීය සත්පුරුෂ කල්යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිරෝ සම්පත්‍යලිකාසිරි වේවා. පිරිත කුසලයට ලැබී ධර්මකාමී සදහවත් හැම දිනාටම නිරෝගීසුව දිවාසිරි ලැබීවා. සදහවත් වීමතුනේ පසුගිය දින කීපයක් තුළ අපි මේ කාල සීමාවට ගැළපෙන විදිහේ ධම්මචින්තා කීපයක් ඉදිරිපත් කළා. ඉතින් අද අපි මේ ධම්මචින්තා කීපයෙන් අවසානයේ සම්පින්දනයක් කරලා ඉතාම වැදගත්ම දහම් කරුණක් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්. ලෝතර බුදුරජාණන් වහන්සේ සම්බුදු පදවිය ලබා ගත්තාට පසුව උන්වහන්සේ සක්සපිලිවෙල තවත් සතියක් පරමේශ්වරට වැඩම කිරීමට ගත කරන මාස දෙකකට පසුව තමයි උන්වහන්සේ ලෝකයට පළමුවම ධර්ම දේශනා කරන්න ආරම්භ කළේ. ඉතින් උන්වහන්සේ පළමුවෙනි ධර්ම දේශනාවෙදී තමයි දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළේ. අපි මෙතෙක් ධම්මචින්තා කීපයකින්ම ඒ ගැන අවස්ථා කීපයක් ඉතාම විශේෂ කරුණු කීපයක් සාකච්ඡා කළා. අද බලාපොරොත්තු වන්නේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ අවසානයේදී අපට සමාජයට දෙන පරමාදර්ශයක් පිළිබඳව කතා කරන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ධම්මසක් පැවතුම් සූත්‍රයේදී උන්වහන්සේ අන්ත දෙකට පත්වෙන්න එපා, අන්ත දෙකෙන් බැහැර වෙන්න කියලා දේශනා කළේක. මෙතුන් පිළිවෙත අනුගමනය කරන්න කියලා දේශනා කළේක. ඒ කරුණු සියල්ල දේශනා කරලා එහෙත් මේ අස්වක මහණන් වහන්සේලාගෙන් කවුරුත් රහත්ුනේ නැහැ, සෝවන්තුනේ නැහැ. අවසානයේදී බුදුහාමුදුරුවෝ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලි කරලා දීලා මෙන්න මේ වාදිකයක් උන්වහන්සේලාට ප්‍රකාශ කළා. බලන්නකෝ අසක මහරහතන් වහන්සේලා කියන්නේ උන්වහන්සේලා පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී තමයි මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවක පිරිස වීමට ප්‍රාර්ථනා කරගෙන එන්නේ. බුද්ධ කල් 15ක් තිස්සේ ඉඳලා ඉන්කල කුසල් කළ ඒ උතුමන්ට අවසානයේදී බුදුහාමුදුරුවෝ ධම්මසක්කවතුම් සූත්‍රය දේශනා කළා. මුලින්දලා ඇහුවාට උන්වහන්සේලාට මාර්ගඵල ලබන්න තරම් හැකියාව උදා වුණේ පැහැදිලිව කියනවා ඒ තුළ ඇයි කියලා. ඒ තමයි අවිද්‍යාවෙන් වෙලා තිබුණේ. අවිද්‍යාව කියන්නේ කොච්චර ප්‍රබල දෙයක්ද? මේ සංසාරය ආත්ම භව කල්පකණ ප්‍රබල විදිහට තියෙන දෙයක් තමයි අවිද්‍යාව. නැදවත් ආවේ අනෝභෝධය. ඒ වගේම තමයි සැකේ අවිශ්වාසී කුතුහලයේ දෙගිඩියාව. තාමුදිරණේ කියන හැකියම. අන්න ඒ ටික නැතිකරන්න බුදුහාමුදුරුවෝ දසපැවතුම් සූත්‍රයේ අගභාගය වෙන විට මෙන්න මේ වාගේ වාක්‍යයක් දේශනා කළා. ඔබ අහලා ඇති. මම මුලදී සඳහන් කළේ වාක්‍ය මම පැහැදිලි කරලා දෙන්නම්. උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලි කරලා දීලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් කෘත්‍ය වශයෙන්, සත්‍ය වශයෙන්, කෘත්‍ය වශයෙන්, කෘත වශයෙන් පැහැදිලි කරලා දුන්නා. පැහැදිලි කරලා දීලා ඒ ප්‍රතිපරිවර්ත ද්වාසාකාර ආකාරයට පැහැදිලි කරලා දීලා කියනවා මේ අස්සක විසුණු වහන්සේට බුදුහාමුදුරු බලන්න කොච්චර වැදගත්ද කියලා. යාව කීවංච මේ වික්කවේ යම් ආකාරයකින් මහණෙනි මම මේ ප්‍රකාශය කළාද මේ විස්තර කළාද. ඉමේසු චතුස් වර්ගයේ සත්‍යයේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒවන් ප්‍රතිපරිවර්ත මේ තුන් ආකාරයකට. ඒ කියන්නේ සත්‍ය වශයෙන්, කෘත්‍ය වශයෙන්, කෘත වශයෙන් මේ තුන් ආකාරයට දුක්ඛ සත්‍ය ගැන, සමුදය සත්‍ය ගැන, නිරෝධ සත්‍ය ගැන, මාර්ග සත්‍ය ගැන ද්වාසාකාරං දුරසාකාරයට යථාභූතං යථාභූත ඥාන දර්ශනින් කියන්නේ ඇත්ත ඇතිසතියෙන්ම ඥාන දර්ශන ඥාන දර්ශනින් යුක්ත නිසුවිසුද්ධං අහෝසි මට ඒ සුවිස්පහැදිලිව පිළිසුදු එය වැටහුන් නැත්නම් අවබෝධ වුන් නැතිනම් ඒ තාක්කල් මම නේවතාවාහම් වික්කවේ අවදාවත් දී වෙනතුරුම සදේවකේ ලෝකේ දෙවියන් සහිත මේ ලෝකේ සමාරකේ මරුන් සහිත සම්ප්‍රක්මකේ රක්මයින් සහිත සසමන බ්‍රාහ්මණියා මේ සමන බ්‍රාහ්මණයන් සහිත අජාය සදේව මනුස්සායි මේ දෙවියන් සහිත ප්‍රජාකට අනුත්තරන් සම්මා සම්බෝධීන් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාස අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයේ ලබා ගත්තා කියලා ප්‍රකාශ කළේ නැහැ කියලා. අන බලන් දෙක තියෙන වැදගත්කම කොච්චරද කියනවා නම් තමන් අවබෝධයක් ලබන තුරු යම් දෙයක් ප්‍රකාශ කළේ නැහැ කියන කතාව කොච්චර වැදගත්ද කියන තුරු. දෙවනි තුන්හන්සේ දේශනා කළා යතෝච කෝමේ වික්කවේ යතෝච යම් ආකාරයකට මහණෙනි මම ඉමේසු චතුස්වරිය සත්‍යේසු ඒවං ත්‍රිපරිවර්තං ද්වාදසාකාරං යථාභූත ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි මේ ආකාරයකට ත්‍රිපරිවර්තෝ ද්වාදසාකාර මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ඒ ඥාන දර්ශනයෙන් යුක්තව සුවිසුද්ධං අහෝසි මට ඉතා පිළිසිදුව යථාර්ථයෙන් අවබෝධයෙන් යුක්තවම මේ ඥාන දර්ශනය ඇති වුණාද අතහම් වික්කවේ ඒ විලාවේ සිට මහණෙනි සදීවිකේ ලෝකයේ සමාරකයේ සම්බ්‍රක්මනේ දෙවියන් සහිත ලෝකයේ මරුන් සහිත බ්‍රක්මෙන් සහිත ශ්‍රමණ බ්‍රක්මණයන් සහිත දෙවියන් සහිත ප්‍රජාවට අනුත්තර සම්මා සම්බෝධීන් අභිසම්බුද්ධ පච්චඤ්ඤාස අනුත්තර වූ ඒ සම්මා සම්බුදු පදවියට පත් වුණා සම්මා සම්බුදු පදවිය ලබා ගත්තා ලෝක යථාර්ථය යථාභූත ඥාන දර්ශනය ලැබුවා කියලා ප්‍රකාශ කළා කියන වාක්‍යය. ඉතින් පැහැදිලි වෙන්නේ මොකද්ද කියන තුරු? ඉතාල දෙකක් තියක් මේ ලෝකේ පහළ වුණ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ තමන් පොතකින් බලලා යම් දෙයක් දැනගෙන කියන එකට වඩා ජීවිතයේ අල්ප ගණන් තමන්ගේ සම්මානයෙන් යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.
2: අද කිතුබති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මාදර දූදරුවෙනි, අද සාමාන්‍ය සමයේ 20 වැනි රුධින අප සම්විධානන් වහන්සේ උන්වහන්සේගේ සුබ ආරංචිය තුළ අපි හැම කෙනෙකුටම උන්වහන්සේ ප්‍රකාශ කරනවා, ස්ථීරව විශ්වාසයෙන් ජීවත් වී එහෙමත් නැත්නම් ඇදහිලිවන්ත ජීවිතයක් තුළ ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය නැති නොකරගෙන සුවය ලබා ගන්නට, එහෙමත් නැත්නම් ඒ සුවය කියලා කියන්නේ අපගේ ජීවිත ගැලවීම, ස්වාමින් වහන්සේට පමණයි එය කරන්නට පුළුවන්. එහෙමනම් අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ පසුපස්සේ ගමන් කරන්නට ඕන, ස්වාමින් වහන්සේව අපි සොයාගෙන යන්නට ඕන. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සුවිශේෂයේ තුල පැහැදිලිව සඳහන් වෙනවා, එක්තරා කානානීය ස්ත්‍රියක් ස්වාමින් වහන්සේ වෙතට එනවා. එසේ පැමිණ මහහණින් මොරගසමින් ස්වාමින් වහන්සේට කියනවා, දාවිද්ගේ පුත්‍ර වූ ස්වාමිනි, මට අනුකම්පා කළ මැනව මාගේ දුව බලවත්සේ දුෂ්ටාත්මා වේශව සිටින්නේය කියලා. අම්මා ඇවිල්ලා දුව වෙනුවෙන් පෙනී සිටිනවා ඇයට අවශ්‍ය සුවය දානය කරන ලෙස. ස්වාමින් වහන්සේ කිසිම වචනයකින් ඇයට පිළිතුරු දෙන්නේ නැහැ. ශ්‍රාවකයෝ ස්වාමින් වහන්සේට ඇවිල්ලා කියන්නේ, මේ ස්ත්‍රිය මොරගසමින් අප පසුපසේ එන බැවින් ඇයට යන්න කිව මැනවයි ස්වාමින් වහන්සේට කියනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ පවසනවා, මායවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැතු බැටලුවන් වෙත පමණයි. ප්‍රේමවන්තේනි, ඔබට හිතා ගන්න පුළුවන්ද ස්වාමින් වහන්සේ මේ වගේ දෙයක් පවසයි කියලා? සැබවින්ම ඇයි ස්වාමින් වහන්සේ මේ වගේ දෙයක් පවසුවේ? මා පැමිණියේ ඊශ්‍රායෙල් වංශයේ නැතු බැටලුවන් වෙත පමණයි. එක්තරා විදිහකට බැලුවොත් ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී සඳහන් කරන්නේ මගේ කාර්යභාරය ඊශ්‍රායෙල් ජාතිකයන් විතරයි, ඒ මිනිස්සුන්ට විතරයි. ස්වාමින් වහන්සේ මෙතන මේ අර්ථයෙන් නෙමෙයි මෙය ප්‍රකාශ කළේ. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ මෙසේ ප්‍රකාශ කරනකොට මේ ස්ත්‍රිය ස්වාමින් වහන්සේ ළඟට ඇවිල්ලා නැවතත් පසඟ පිහිටුවා වැඳ නමස්කාර කරලා ස්වාමින් වහන්සේගෙන් ආයාචනයක් කරනවා. නැවතත් ආයාචනයක් කරනවා, ස්වාමිනි මට පිහිටුව මැනව. ඇගේ මේ වදන් නිසා ස්වාමින් වහන්සේ උත්තර දෙනවා. ස්වාමින් වහන්සේ උත්තර දීලා කියනවා, දරුවන්ගේ කෑමගෙන බල්ලන්ට දැමිය යුතු නැත. නැවතත් ඇය ස්වාමින් වහන්සේට පවසනවා, ස්වාමිනි බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසෙන් වැටෙන කැබලි අවුලා කති. ජේසුස් වහන්සේ දකිනවා මෑගේ ජීවිතයේ තියෙන ඒ විශ්වාසය, පුතුමාකාර විශ්වාසයක්. ඒ විශ්වාසය වචනයෙන් කියා නිම කරන්නට බැරි විශ්වාසයක්. ඒ තරම් විශ්වාසය තුළ ශක්තිමත් ස්ත්‍රියක්. ස්වාමින් වහන්සේට මේ දේ කරන්නට පුළුවන්, ස්වාමින් වහන්සේ මේ දේ කරනවයි කියලා ඇය විශ්වාස කළා. ස්වාමින් වහන්සේ නැවතත් ඇයට පිළිතුරු දෙනවා, ස්ත්‍රිය ඔබේ ඇදහිල්ල මහත්ය, ඔබේ කැමැත්ත ලෙසම ඔබට වේවා. ඒ මොහොතේ ඇගේ දුව සුවපත් වුණා. යක්ෂයා දුර වෙලා ගියා. ඇය පියවි සිහියට ආවා. මා ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙක්ම සුවපත් කරනවා. ස්වාමින් වහන්සේට ජාතියක්, පාටක්, කුලයක් කිසිම ભેදයක් නැහැ. ඔබට මුදල් තියෙනවද, ඔබ දුප්පත්ද, ඔබගේ වංශය මොකක්ද, ස්වාමින් වහන්සේට කිසිම දෙයකින් වැඩක් නැහැ. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාගේම ගැලුම් කරුවානන්, අපි හැම කෙනෙක්ම සුවපත් කරන දිව්‍ය වෛද්‍යවරයාණන්. උන්වහන්සේ අපගේ ජීවිත හොඳාකාරවම දන්නවා. ස්වාමින් වහන්සේට අවශ්‍යයි ඇදහිල්ලේ ජීවිතයක්. අපි කොච්චර උන්වහන්සේව විශ්වාස කරනවද, අපි කොච්චර ස්වාමින් වහන්සේ තුල ජීවත් වෙනවද, ඒ නිසා තමයි උන්වහන්සේ අපි හැම කෙනෙකුටම පවසන්නේ ඔබ මා තුළ ජීවත් වෙනවද මමත් ඔබ තුළ ජීවත් වෙනවා ඔබ ඔබගේ ජීවිතේ බොහෝ ඵල දරනවා මෙසේ සිදුවෙන්නට නම් නොසැලී විශ්වාසයකින් අපි ජීවත් වෙන්නට ඕන ස්වාමින් වහන්සේගෙන් අවශ්‍ය දේ අපි ඉල්ලන්නට ඕන ස්වාමින් වහන්සේ අපි ඉල්ලන දේ අපිට ලැබලා දෙනවා ඉමක් නිසාද යත් අපගේ ජීවිත ගැළවීම උදෙසා සෑම මොහොතකම ස්වාමින් වහන්සේ අපගේ යහපත පතන්නේ කිසිම නපුරක් අයහපතක් අපිට පතන්නේ නැහැ නපුරක් අයහපතක් අවැඩක් අපේ ජීවිතේ වෙන්නට උන්වහන්සේ ඉඩ හරින්නේ නැහැ ඒ තමයි අපගේ ගැලුම් කරුවානු එසේනම් මේ කානානියේ ස්ත්‍රිය වගේ අපිත් අපගේ ජීවිතවල ගැඹුරු වූ ශක්තිමත් ඇදහිල්ලක් තුල ස්වාමින් වහන්සේ වෙතට පානගමු ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා සියලු බලති දෙවි මහත්මයාණන් වහන්සේ පියාණෝද පුත්‍රයාණෝද ශුදාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා

කාලගුණ විපර්යස් සහ ස්වභාවධර්මී ඇති වැදගත්කම නිතර සිහිගන්වන මෙම කාලයේ ගහකොළ වන සිව්පා සතුන් අතර තිබෙන සම්බන්ධතාවය ගැන කියවෙන මෙම අපූරු ගීතය ගායනා කරන්නේ සිංහල සිනමාවේ ප්‍රතිභාපූර්ණ රංගධරයෙකු වූ ජෝ අභිවික්‍රමශූරය ලෙසිනේ.

0: අදට නියමිත සමාජ නිවේදන
1: ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරික් මස් කාලයේ සම සෙන්සුරාදා දිනකම සවස පහට භාවනා වැඩසටහන ආ පූජාවෙන් පසු රාත්‍රී අටට ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. මස් කාලයේ සම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී අටට ධර්ම සාකච්ඡාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.2.6.2.7.5 ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ දැඬිනෝ. අගෝස්තු 22 ධර්ම දේශනාවක් පූජාවෙන් පසු රාත්‍රී 8ට පැවැත්වේ. අගෝස්තු 29 වෙනිදා විශේ෷ භාවනා වැඩසටහනක් උදේ 9 සිට සවස 4 දක්වා පැවැත්වේ. එදින රාත්‍රී 7ට 8:20 බුද්ධ පූජාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන භාවනා මධ්‍යස්ථානය 97.94.94.92 දහම් නිකේතනයේ යුරෝප. වස් කාලයේ සැම ඉරිදාවකම පසුල් 5 සිට 6 දක්වා වස්සාන ධර්ම දේශනා පැවැත්වේ. දාම් නිකේතනයේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම. වාර්ෂික සෙත් පිරිත් දේශනය ඔක්තෝබර් මස 24 වෙනි සෙන්සුරාදා පසුල් 5 සිට රාත්‍රී 10 දක්වා. කඨින මහා පින්කම නොවැම්බර් මස 8 වෙනි ඉරිදා පෙරවරු 8:30 සිට ආරම්භ වේ. එදින වැඩම කරන ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වන පින්වතුන් පහත අංකයට කතා කර පිරිකර වෙන් කරවා ගන්න. මාලා 0401 917 560. වැඩි විස්තර සඳහා විහාරස්ථානය අමතන්න 93 33 48 48. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා කතෝලික සංගමය. මඩු මෑණියන්ගේ මංගල්‍යය සඳහා ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා කතෝලික සංගමය හා දෙමළ කතෝලික සංගමය ඔබ සැමට ආරාධනා කෙරේ. මෙම මංගල්‍යය අගෝස්තු මස 16 වෙනි ඉරිදා සවස 3:30 සිට පැවැත්වේ. ස්ථානය ශාන්ත ස්කොලස්ටිකා දේවමැදුර, නම්බර 348, බෝවුඩ් හයිවේ, බෙනට්ස්වුඩ්. දිව්‍ය යාගය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පැවැත්වේ. ජපමාලය උච්චාරණය කිරීම සවස 3:30 සිට ආරම්භ වන අතර දිව්‍ය යාගයෙන් පසුව පෙරහැර පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විලියම් 0409 027 134, ලියෝන් 0433 235 471. ආහාර හා වෙනත් දේවල් පරිත්‍යාග කිරීමට අමතන්න එඩ්ගා 0414 279 167. කීස්පරෝ ධම්මසරණ දහම් පාසල සහ සිංහල පාසල දරුවනට බුදු දහම යහපත් සාර ධර්ම, බෞද්ධ සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබා දීම මෙන්ම සිංහල භාෂාව කියවීම, ලිවීම සහ කථනය ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව සලසා දීම මෙම පාසල්වල අරමුණයි. නව සිසුන්ගේ ලියාපදිංචිය සඳහා පසුරු 1ට විහාරස්ථානයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වමු. දහම් පාසල පසුරු 1:30ට ආරම්භ වන අතර සිංහල පාසල පසුරු 3:15ට ආරම්භ වේ. ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාත්මික, සදාචාරාත්මක සහ භාෂාමය දියුණුව සඳහා අප සමග එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. අද ජීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවටපත් වේ. මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලැබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුල ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශයේ වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල 3ZZ@yahoo.com com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනය ලියන විටදී කළු තීන්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 247 024. ¶¶

0: ආයුබෝවන් මේ 3ZZZ ගුවන්විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත එළඹෙනදා 8 වැනිදා පාර්ලිමේන්තුවට. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කනස්සල්ල පළ කරයි. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට. කුච්චවේලී පිච්චමල් විහාරය අනතුරේ. ජනාධිපතිතුමා සහ චීන සමාගම් නියෝජිතින් අතර හමුවක්. ගොවින්ගේ ඉඩම් එක්කර ගොවි සමාගම් පිහිටුවීමේ තීරණයක් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යතුමා පවසයි. කොළොම්බියා භූකම්පනයෙන් විශාල හානි රැසක්. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් බොරතෙල් මිල ඉහළට. දැන් පුවත් සවිස්තරව. ශ්‍රී ලංකා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත එළඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බැව් අධිකරණ අමාත්‍යවරයා පවසයි. අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ දිනට අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර ඊට මුල් අවස්ථාවේ සිටම ත්‍රිවිධායක මහානායක හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම ජාත්‍යන්තර සංවිධාන රැසකින් විරෝධය එල්ල විය. විරෝධයේ මැද අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත රජයකුත් 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනින. මේ අතර වාරයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ එහි සමාජිකයින් සමග පැවති හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංශෝධනය සිදු කළ යුතු බවට වූ ස්ථාවරයේ පසුවිය. මෙවැනි පසුබිමක අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකර මහතා පවසන්නේ අධිකරණ විනිසුරුවරන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පටන් කෙරූ පද එළඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් ස්ටතර්වයිට් කනසල්ල පළ කර තිබේ. ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් නිකුත් කරමින් ඇය මේ බව පවසා ඇත. මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ විය හැකි බවට ඇය මෙම ලිපියෙන් අනතුරු අඟවා තිබේ. දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ දුරකාලය වෙනස් කිරීම මගින් විධායක සහ ව්‍යවස්ථාදායකයේ විසින් අධිකරණයට අනිසි බලපෑම් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ ගැටලු මතුවිය හැකි බව අදාළ ලිපියෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරය පෙන්වා දී ඇත. ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේද සහිතව විනිවිද පෙනෙන සියල්ල ඇතුළත්ව සහ උපදේශාත්මක යුක්තිය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා විශ්‍රාමය මේ වයස්සේ ඕනෑම වෙනසක් සිදු කරන ලෙස ඇය ශ්‍රී ලංකා රාජයෙන් ඉල්ලා සිටී. මේ අතර අධිකරණයේ ස්වාධීනත්වය අනුව රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවධානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි. යෝගිත ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමයේ නියෝජිතින් අතර පැවති විශේෂ සාකච්ඡාව ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කොට ඇත. තීරණ ගැනීමේදී යම් යම් අවධානම් ගැනීමට සිදුවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල පත්වීම් හෝ පාර්ලිමේන්තු යෝජනා වැනි කරුණුවලදී අවධානම් ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවද අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී එවැනි අවධානම් ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. පලාලී ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපාය මාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති. මෙම තීරණය ශ්‍රී ලංකාවේ දශක 3ක යුද ඉතිහාසයෙන් උගත් මෙහෙයුම් පාඩම් මෙන්ම සාම්ප්‍රදායික ආරක්ෂක මූලධර්ම මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බව ආදර්ශයේ නිලධාරී වූ පෙන්වා දෙති. ඊළාම් යුද සමයේදී යාපනය අර්ධද්වීපය සහ උතුරු සටන් බිම සාර්ථකව පාලනය කිරීමට හැකි වූයේ ඉදිරි පෙළ ස්ථාපිත අනදෙන මධ්‍යස්ථානයක් පලාලීහි පැවති බැවින් බව මතක් කර දෙන විචාරකයෝ පලාලී ගුවන්තොටු පොළකංක සතරේ වරාය කලපුවක් උස්ථාන රේඩාර් සහ නිරීක්ෂණ පද්ධති මෙන්ම සංනිවේදන ජාලයන් ආරක්ෂාව තහවුරු කිරීමට මෙම අනදෙන මධ්‍යස්ථානය සෘජුවම දායක වූ බව සඳහන් කරති. එමෙන්ම කරේ නගර කයිට්ස් මණ්ඩතිව් ඩෙල්ෆ් නයිනතිව් අනලතිව් සහ එළුවතිව් ඇතුළු දූපත් සමූහය අතීතයේදී නීති විරෝධී සංක්‍රමණ ආයුධ ජාවාරම් සහ සතුරු ක්‍රියාකාරම් සඳහා භාවිතා වූ අතර පෝක් සමුද්‍ර සංධි ආරක්ෂාව තහවුරු කිරීමට මෙම දූපත් ජාලය පුරා පවතින සෘජු අනදෙන අධීක්ෂණය අත්‍යවශ්‍ය වේ. යුදමය තත්ත්වයන්ගෙන් ඔබ්බට යමින් වර්තමානයේ උතුරු සාගරික කලාපය තුළ මද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් බුද්ධිතොරතුරු අනවසරෙන් ලබා ගැනීමේ මෙහෙයුම් සහ මුහුදු මාර්ග ඔස්සේ ත්‍රස්තවාදය නැවත හිසවීමේ අවධානම ඉහළ ගොස් ඇත. මෙවැනි සාම්ප්‍රදායික නොවන තර්ජනවලට එරෙහිව ගොඩබිම මුහුදු සහ ගුවන් නිරීක්ෂණ පද්ධති ක්ෂණිකව ඒකාබද්ධ කර ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපෙළ පිහිටි අනදෙන ව්‍යුහයක් අත්‍යවශ්‍ය බවද ආරක්ෂකාංශ විසින් පෙන්වා දී තිබේ. අනදෙන මූලස්ථානය සහ සටන් බිම අතර භෞතික පරතරයක් ඇතිවීම මගින් හමුදාවේ ප්‍රතිචාර දැක්වීමේ වේගය අඩාල වන අතර එය සතුරු බලවේගයන්ට පූර්ව අනතුරු ඇඟවීමෙන් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමක් බවද ඔවු අවධාරණය කර සිටිති. කුච්චවේලෙහි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටබුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය කණුපැලැල්ලේ අනුරුද්ධ හිමියන් සඳහන් කළේ අතිශය සංවේදී පූජනීය භූමියක් වෙන මෙම ස්ථානයට ව්‍යාජ ඔප්පු සකස් කරමින් විවිධ පාර්ශවයන් අයිතිවාසිකම් කීමට උත්සාහ දරන බවයි. 2017 වසරේ 18 කාලයේදී මෙම ස්ථානයට අයත් අක්කර 90ක පමණ ඉඩමක් තිබූ බවත් 2018 කාලයේදී පැවති රජය විසින් එයින් අක්කර 80ක් පමණ අන්‍යාගමිකින්ට බෙදා දුන් බවත් ඉතුරු අක්කර 10ක ප්‍රමාණයෙන් අක්කර 3ක් පමණ පිච්චමල් විහාරයට අයත් භූමිය ලෙස පිහිටා ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති. තවත් අක්කර ගණනක් උච්චවේලී පොලිසියට අයත්ව තිබූ බවත් පසුව 2023දී පොලිසිය වෙනත් ස්ථානයකට රැගෙන යෑම නිසා එම ඉඩම ප්‍රාදේශීය ලේකම් යටතට පත් වූ බවත් විශාල පුරාවිද්‍යා නටබුන් ප්‍රමාණයක් පවතින මෙම ඉඩම වර්තමානයේ විවිධ පුද්ගලින් සිම් ව්‍යාජ ඔප්පු සකස් කර නතුකර ගැනීමට උත්සාහ දරමින් සිටින බවටත් එම පුරාවිද්‍යා නටබුන් බොහොමයක් මේ වන විටද විනාශ කර දමා ඇති බවටද උන්වහන්සේ චෝදනා කර සිටිති. මේ අතර ත්‍රිකුණාමලයේ ඓතිහාසික කන්‍යා උණුවතුරලින් පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත් එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරකීමේ මධ්‍යස්ථානය පවසයි. මෙම මධ්‍යස්ථානයේ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වමින් මතුගම සෙනවිරුවන් මහතා සඳහන් කළේ මෙම ඓතිහාසික හා සංස්කෘතික උරුමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිදු කරන වැඩපිළිවෙලට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ලවන බලපෑම් හා බාධාවන් හේතුවෙන් මෙම අර්බුදය මතුව ඇති බවයි. කෙන්‍යා පුරාවිද්‍යා භූමිය යනු වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන බෞද්ධ හා ජාතික උරුමයක් වන අතර එහි ඇති චෛත්‍ය ඇතුළු පුරාවිද්‍යාත්මක නටබුන් සුරක්ෂිත කර අනාගත පරම්පරාවට දායාද කිරීමේ කඩිනම් අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී තවදුරටත් අවධාරණය කෙරිණි. සීමා සහිත චීන සංනිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානි ෂැන්ග් බීනන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා විය. පුනර්ජනනීය බලශක්තිය, වෙළඳ සැපයුම් සහ ඩිජිටල් තාක්ෂණය යන අංශවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට උනන්දුවෙන් පසුවන බවත් ශ්‍රී ලංකාව එම අංශවල වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් කරමින් ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගත හැකි වන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නහ. ආයෝජන අවස්ථාවලදී 90%ක් දේශීය ශ්‍රමය යොදා ගන්නා බවත් එමගින් විශාල පිරිසකට රැකියා නිර්මාණය කිරීමට හැකිවනු ඇති බවටත් චීන සමාගමේ ප්‍රධානි වූ මෙහිදී සහතික වී ඇත. මේ අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහ ආණ්ඩුවේ අභිනව අති විශේෂා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාන් ෂින් මහතා ආසිය ධූරයේ රාජකාරි භාර ගැනීම සිදුවිය. ශ්‍රී ලංකාවට ගොඩ බටපළමු මොහොතේදී මෙතුමා ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිටම ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදී. එතුමාගේ ප්‍රකාශය මගින් ඉදිරි වසරවලදී තමා සමග කටයුතු කරන සගයන් සමග එක්ව වගකීම් සඳහා මුළුමනින්ම කැප වී අධිෂ්ඨානශීලව ඉදිරියට යන්නෙමු යනුවෙනුත් සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාවය පුළුල් කිරීමට ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන හා චීන පුරවැසියන්ගේ නීතියානුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් උපරිමයෙන් කටයුතු කරන්නෙමු යැයි චීන තානාපතිවරයා එහිදී පවසා සිටියේය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විමහාත්මක වෙනසක් සිදු කරමින් අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ විධිමත් කාර්ය මණ්ඩලකින් සමන්විත ගොවි සමාගම් පිහිටුවීමට රජය තීරණය කර ඇති බැව් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කෙඩි ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගොවින්ගේ සාම්ප්‍රදායික සංවිධානාත්මක ව්‍යුහය වෙනස් කර ඔවුන් ව්‍යවසායකත්ව මට්ටමකට ඔසවා තැබීම මෙහි මූලික අරමුණ බවයි. මෙම නව ක්‍රමවේද යටතේ ගොවීන්ට තව ඉඩම් සමාගම වෙත ලබා දී ඒ කොටස්කරුවන් වීමේ අවස්ථාව හිමි වෙයි. ලාභාංශ බෙදා හැරීමේදී ගොවියා සමාගමට ලබා දෙන ඉඩම් ප්‍රමාණය පදනම් කරගන්නා බව අමාත්‍යවරයා පැහැදිලි කර සිටී. ඒ අනුව අක්කරයක ඉඩමක් ලබා දෙන ගොවියෙකුට එක් කොටසක්ද අක්කර 10ක් ලබා දෙන ගොවියෙකුට කොටස් 10ක්ද වශයෙන් හිමිකාරීත්වය ලැබුණු ඇත. තනිතනුව කුඩා බිම් කොටස්වල වගා කටයුතු සිදු කරනවා වෙනුවට විශාල යායවල් ලෙස ඒකාබද්ධ වී වෙළඳ පොළ ඉල්ලීමට සරලන නිෂ්පාදන විද්‍යාත්මකව සිදු කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර රටේ කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙවිය හැකි උසස් යන්ත්‍ර සූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.ඩී. සරත් මහතා පවසයි. ලෝකයේ දියුණු රටවල් දැනටමත් කායික ශ්‍රමයෙන් මිදී මානසික ශ්‍රමය මත පදනම් වූ තාක්ෂණයන් භාවිතා කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එවැනි නවීන යන්ත්‍ර සූත්‍ර ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් චීන රජය සමග දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බව දානාවරණය කරයි. ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නිෂ්පාදකයාට සාධාරණ මිලක් ලබා දීම මෙන්ම පාරිභෝගිකයාට සානදායි මිලකට සහල් ලබා දීම යන කරුණු දෙකම සමබරව පවත්වාගෙන යාමට රජය කැප වී සිටින බවයි. දැන් විදෙස් පුවත්. කොලොම්බියාවේ භූකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවට වාර්තා දක්වයි. රික්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව කොලොම්බියාවේ කෝපි වගා කරන ප්‍රදේශයක් ආශ්‍රිතව ඇති වූ අතර එය මෙම සියවසේ එරටට බලපෑ දරුණුතම භූමිකම්පාව ලෙස සැලකෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. භූමිකම්පාව හේතුවෙන් මහල් නිවාස, නිවාස, පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් දැඩි ලෙස හානි වී ඇති අතර ඇතැම් ගොඩනැගිලි කඩාවැටී ඇති බවද සඳහන් වෙයි. බලපෑමට ලකු නගරවලින් ලැබුණු වාර්තාවලට අනුව මරණ සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබිණ. එහිදී පෙරේරා ප්‍රදේශයෙන් පුද්ගලින් 101 දෙනෙකු සහ කොලොම්බියාවේ තෙවැනි විශාලතම නගරය වන කාලි ප්‍රදේශයෙන් පුද්ගලින් 95 දෙනෙකු මියගොස් ඇති බැවද වාර්තා දක්වයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන නාවික ගමනාගමනය අඛණ්ඩව පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් දැඩි ලෙස ඇනහිට තිබේ. ඒ අනුව ලෝකයේ ඉතිරිව ඇති තෙල් සංචිත ඉතා වේගෙන් ක්ෂයවීමින් පවතින බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු අඟවයි. මෙවන් පසුබිමක ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් ඇති අතර යනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.6ක් ලෙස දැක්වෙන අතර WTI බොරතෙල් බැරලයක මිල සටහන් වනුයේ ඩොලර් 82.28ක් ලෙසිනි. අදට නියමිත සතියේ සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනය අන්තර්ජාලයේ ලංකා ලීඩර්ස් වෙබ් අඩවිය ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.
1: පන්සල ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ජන සමාජයට, සංස්කෘතියට, කලාවට සිදුවුණු සේවාව ඉතාමත්ම ඉහළයි. ඉතින් අදත් අපි ඒ පිළිබඳව කතා කරන්න ගෞරවයෙන් ආරාධනා කළා ගරුතර පූජ්‍යපාද කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේට. ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා මෙදිරට ආයිබෝවන් කියලා. ආයිබෝවන් ඔබ වහන්සේට
2: දැයි ආයිබෝවන් තෙරුවන් සරණයි.
1: ඔබ වහන්සේ ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පීන් කීප දෙනෙකුට ඉතා වටිනා ගීත සංකල්පන නිර්මාණ ඉදිරිපත් කළා තියෙනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ කතාව අපි මීට පෙර කතා කළ යුතු සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ඒ වුණාට මට දැන් හිතෙනවා මේ මොහොතේ ඒ සම්බන්ධව කතා කරන්න. ඔබ වහන්සේ කලාවට යොමු වෙන්නේ කොහොමද? ගීතයක් කෙලින්ම නිර්මාණය කරනවද? එහෙම නැත්නම් කවියක් නිසන්දසක් වගේ දෙයක් නිර්මාණය කරලා එනවද? කොහොමද මුල්ම ඔබ වහන්සේගේ මුල්ම නිර්මාණය කියවුනේ?
2: ඇත්තටම මම කල භාෂාව පිළිබඳව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියක් සහ පශ්චාත්පාදී හදාරපු සිංහල විෂය පිළිබඳව හදාරපු ආම්බරු කෙනෙක්. බුද්ධ ධර්මයේ වගේම කොහොමත් අපේ විහාරාරාම අධ්‍යාපනයේ විශේෂ පිළිවෙන් අධ්‍යාපනය මේ බෞද්ධ සාහිත්‍ය පසුබිම් කරගෙන ගොඩනැගුණු නිර්මාණයක්. අපිට මෙතන අධ්‍යාපන මාවතක් ගත්තොත් එහෙම මූලික පිරිවෙනේ ඉඳලා ප්‍රාඩම් කරන්න තියෙන පොත්පත් අතර බෞද්ධ පොතපත තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. අපි කතා කරොත් ලෝවැඩ සංග්‍රහව, බුදුගුණාලංකාරය, ගුත්තිල කාව්‍ය, සංදේශ කාව්‍ය, නාමාෂ්ඨ සතක, ව්‍යාසකාර, බුද්ධ ගජ්ජ, සකස්කට, නම් පොත, මගුල් ලකුණ, කාව්‍ය, මේ වගේ දේවල් අපිට තිබෙන සංස්කෘත සාහිත්‍ය, ඒ වගේම පාලි සාහිත්‍ය, ඒ වගේම සිංහල සාහිත්‍ය, මේ කියන සාහිත්‍ය කෘතිවලේ ඇසුර නිසුර මට නිරතුරුව ලැබුණා. ඉන් අනතුරුව මම කැලණිය විද්‍යාලංකාර පිරිවෙට ගියේ විශේෂයෙන් ප්‍රාචීනාංශයේ අධ්‍යාපන ආයතනය. එතනදි අර සංස්කෘත පාලි ඇසුර උදාහරණයක් විදිහට සාහූතලේ වගේ පොත්, ඒ වගේමයි කාලිදාසගේ නිර්මාණ අපිට රස විඳින්නට ලැබුණා. මේ නිසා ඒ සංස්කෘත සාහිත්‍යයේ ඇසුර, පාලි සාහිත්‍යයේ ඇසුර, සිංහල සාහිත්‍යයේ ඇසුර නිරතුරුවම අපිට ලැබුණා. ඒක විශේෂයෙන් සාහිත්‍ය පිළිබඳව ඇල්ම, ඒ පිළිබඳව කියවීමට ලිවීමට කිසියම් පෙළඹුවක් ඇති කළා ගැඹුරු විදිහට. ඉන් අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදීත් එහෙමයි. සිංහල විෂය අතරනකොට පෙරදිග සාහිත්‍ය, අපරදිග සාහිත්‍ය දෙකම අපිට අඩු වැඩි වශයෙන් කියවන්නට, රස විඳින්නට, අධ්‍යයනය කරන්නට ලැබෙනවා. ඒක නිසා මේ සාහිත්‍ය කලා සෞන්දර්ය ඇසුරු කිරීම, සාහිත්‍ය සංගීත කලා විහීන සාක්ෂාත් පසුපුච්ච විශාල හීන, සාහිත්‍ය සංගීත කලාව ඇසුරු නොකිරීම පිළිබඳව බරපතල විවේචනයක් සංස්කෘත පඬිවරයෙක් සිද්ධ කරනවා. ඔව්, මොකද සාහිත්‍ය සංගීත කලාව ඇසුරු නොකරන අය තනකොළ නොකෑම ගවයන්ගේ වාසනාවක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේව ඇසුරු කරන්නේ නැත්නම් අන්‍යාකාරයෙන් කියනවා ගවයාව කියලා. හැබැයි ඒ ගවයෝ ඇත්ත ගවයෝ වාසනාවන්තයිලු, එහෙම අය තනකොළ ගන්න නැති හින්දා. ඒක නිසා මේ කලාව සෞන්දර්ය ආදියට අපේ තිබෙන නැඹුරුතාව අධ්‍යාපන පද්ධතියේ මහරා ලැබුණ දෙයක්. ඉන් අනතුරුව තමයි ඔය ගීත රචනයට පෙළඹුණේ. ඒ ඇත්තටම පාසල් ගැන්වීම් කටයුතු වලදී දරුවන්ගේ අපට උදෙසා ලියන්න ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම මේ ගීත රචනයට පෙළඹෙන්නේ.
1: දැන් ඔබ වහන්සේ නිර්මාණය කරපු ගීත රාශියක් තියෙනවා. මේ ගීත රාශියම අපිට එකවර ප්‍රචාරය කරනවත්, එකවර අහන්නවත් ලැබෙන්නේ නැහැ. මේ ගීත ලියවෙච්ච ආකාරය දිහා බලපුවාම ඔබ වහන්සේ කුමන සංසිද්ධි, කුමන අපසරියක්ද ආවරණය කරලා තියෙන්නේ මේ ගීත සාහිත්‍යයේ, ගීත රචනා කලාවේදී?
2: ඇත්තටම ගත්තොත් එහෙම බෞද්ධ භික්ෂුවක් විදිහට බුදුගුණ වෙන්න පුළුවන් ධර්මකාරණා අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේමයි මෞගුණ, පියගුණ, විහාරාරාම කර්මාන්තය, දැන් උදාහරණයක් විදිහට කන්නලි සෑය වගේ ගීතයක් ගත්තොත් පීතෘ ගුණය අපි කතා කරන්නේ. ඊගා ස්වර්ණ දිවාකර වගේ ගීතයක් ගත්තොත් බුදු ගුණ ගීත කතා කරන්නේ. ඊට අමතරව බුද්ධ චරිතේසු විශේෂී අවස්ථා, පොසොන් කාලයේ විශේෂත්වය, මේ ආගම ශ්‍රීපාදය ගැන, මේ වගේ විවිධ ආගමික ස්ථාන, දළදා මාලිකාව, මේ වගේ අපේ පූජනීය ස්ථාන, බෞද්ධ සංකල්ප, මේවා අන්තර්ගත වෙලා තියෙනවා. සමාජ දේශපාලනික ගැටලු සාකච්ඡා කරලා තිබෙනවා. ප්‍රේමය ගැන කතා කරලා තියෙනවා. බෞද්ධ ප්‍රේමය පිළිබඳව දැන් උදාහරණයක් විදිහට භව සැමරුම් කියන ගීතයේ සිද්ධාර්ථ යශෝදරා ප්‍රේමය පදනම් කරගෙන ලියපු එක. ඊළඟට පරිත්‍යාගයේ ප්‍රේමයයි වගේ ගීතයක් ගත්තොත් මේක මේ නූතන කියන ඕලාරික සහ විශේෂයෙන්ම අශ්ලීල ශෘංගාරයේ දනවන කාව්‍ය සහ ගීත ප්‍රබන්ධ වෙනුවට මේ බෞද්ධ සංස්කෘතික ගතිආර විසින් ශික්ෂණය කරන ලද, සංයත කරන ලද ප්‍රේමයක ස්වභාවය තමයි මම ලියන්නට උත්සාහ අරගෙන තියෙන්නේ භව සැමරුම් වගේ ප්‍රේමකීත් එක ප්‍රේමයට අදාළ වචන මම පාවිච්චි කළේම නැහැ. නමුත් ඒක ඇතුලේ ප්‍රේමය කෙනෙක් කොහොමද සාකච්ඡා වෙන්නේ කියලා තියෙනවා. රජුන් එපා වගේ ගීතයක් ගත්තොත් එහෙම සමාජ ගැටලු ප්‍රස්තුත කරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ විවිධ තේමාවානිකවට ළමා ගීත වෙනම තියෙනවා. බුදු සාදුගේ උපන්දිනේ වගේ ගත්තොත් එහෙම ළමා ගීත ඉතින් විවිධ ශ්‍රේෂ්ත්‍රයන් වලට අදාළ ගීත නිර්මාණය වෙලා තිබෙනවා.
1: වහන්සේ වහන්සේගේ නිර්මාණ ජනතාව අතරට ගෙනියන්න ලංකාවේ ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පීන් ඒ වගේම වාද්‍ය ශිල්පීන් තනු නිර්මාණපකින් සම්බන්ධ වෙලා තිනවා. අපිට මේ කතා කරද්දී විශාරද සුනිලදසිංහ වගේ අය කියද්දිම අපිට ඒක වැටහෙනවා. අපි ඒ පිළිබඳවත් යම් මතක් කිරීමක් කළොත් කොහොමද?
2: අතට මගේ නිර්මාණකරණය සඳහා දායක වෙච්ච ශිල්පීන් දසක් ඉන්නවා. විශේෂයෙන් සංගීත නිපුණ සරත් නන්දසිරි, මල්කා නන්දසිරි, අනුරාධා නන්දසිරි, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ටීඑම් ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ, ඊගාවට ශශිකා නිසංසලා, මනෝරි උක්කලගේ, සංකේ එදිරිසිංහ වගේ විවිධ ශිල්පීන් දාන ශිල්පීන් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, දර්ශන වික්‍රමතුංග, මනෝරි උක්කලගේ, එඩ්වඩ් ජයකොඩි, සනන් නන්දසිරි මේ ආදී විවිධ ශිල්පීන් තනු රචනා කරලා තිබෙනවා. ඒක නිසා කලා ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් වගේම අලුත් අයත් එක්කත් මේ නිර්මාණ කාර්යය ඉදිරියට තිබෙනවා.
1: දැන් ඔබ වහන්සේ ඉතින් සිටින මේ නිර්මාණ ජනතාවට අහන්න ලැබෙන්නේ නැහැ මෙහි ගුවන්විදුලි වගේ තැනක ප්‍රචාරය කරන තියෙන අවස්ථාව අඩු නිසා. ඇත්තටම මේක නිකන් කලාපයක් කළා එහෙම නැත්නම් මේක ප්‍රසංගයක් කළා ඒ වගේ අදහසක් නැද්ද ඔබ වහන්සේට මේක මේ ඉදිරිපත් කරන ජනතාවට?
2: ඇත්තට මාගේ ගීත නිර්මාණ එකතු කරලා මම රන්වැලි සෑය ගීපද මාලා කියලා කෘතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒක මගේ කොට සරසවි ආයතනය විසින් තමයි දැනට මුද්‍රණ කටයුතු අවසන් කරලා තිබෙනවා. මේ පොත එළිදැක්වීමේ වැඩසටහනක් ඔක්තෝබර් 17 වෙනි දින දැන්ෂියා තියටරේකේදී රන්වැලි සෑයගේ සමාධිය නමින් මාළියෝගේ සමග එකතු කරගෙන එදාට පොත දොරට වැඩීමේ උත්සවය කරනවා. ඒකට විශේෂයෙන්ම සුනිල් එදිරිසිංහන්ගේ පුත් සංකේත එදිරිසිංහ වගේම රජුන් එක්වාමීන් මතුවට ආදී බොහොම යුගයක් වෙනස් කරන්නට හඳ භාවිත කරපු මනෝරි උක්කලගේ කියන මේ ශිල්පිනීන් දෙදෙනා, ශ්‍රී මනෝරි උක්කලගේ මේ සම්බන්ධ වෙන ප්‍රථම වතාවට ඕස්ට්‍රේලියාවේ ගී ගයන්න ඇය සම්බන්ධ වෙනවා, සංකේත එදිරිසිංහ සම්බන්ධ වෙනවා, ඉන්ද්‍රජිත් මිරිහානගේ මේ සඳහා සංගීතයෙන් දායකත්වය සපයනවා. ඔක්තෝබර් 17 හවස 6ට බැන්ෂියා තියට එකේදී තමයි මේ ගී සමාපතිය පැවැත්වෙන්නේ. ඉතින් ඒ සඳහා මගේ ගී අහන්න කැමති සියලු දෙනාට ආරාධනා කරනවා බැන්ෂියා තියට එකට එන. තව සීමිත ටිකට් ප්‍රමාණයක් ප්‍රමාණයි ඇත්තටම ඉතිරි වෙලා තියෙන්නේ. තව ටිකට්පත් මම හිතන්නේ 50-60ක් විතර තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් යා තියට එකට එන. තව සීමිත ටිකට් ප්‍රමාණයක් ප්‍රමාණයි ඇත්තටම ඉතිරි වෙලා තියෙන්නේ. තව ටිකට්පත් මම හිතන්නේ 50-60ක් විතර තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඉක්මන් වුණොත් ඒ ටිකට් පත් එයා

0: ප්‍රාර්ථනයක් වගේ ඔබ වහන්සේ සුභ ප්‍රාර්ථනා කරනවා. අපි අදත් මේ කතාව අවසන් කරනවා මේ අවස්ථාවෙන්. අපි ගීතයක් තෝරගන්න බලාපොරොත්තු වෙනවා නැවතත් ඔබ වහන්සේ අතින් ලියවුණු ගීතයක්. ඔබ වහන්සේගේ මතකෙට එන්නේ මොවගේ නිර්මාණයක්ද? කවුද මේ ගීතය ගායනා කරන්නේ?
1: මේ නිර්මාණය මම තම අලුත කරපු දවස් කීපයක් ඉස්සෙල්ලා කරපු නිර්මාණයක්. තාම විශේෂ වශයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රචාරය කරපු නිර්මාණයක් නෙමෙයි. මේක ගායනා කරන්නේ සංකේත දිරසිංහ සහ මනෝරි උක්කලගේ, තනුත් මනෝරි උක්කලගේ ශිල්පිනියගේමයි. අපේ ගීත සාහිත්‍ය තුළ සරස්වති අභිනන්දනයන් අපිට හරි අඩුයි. පණ්ඩිත අමරදේවයන් ගායනා කරන ජගන් මෝහිනී මధుර භාෂිණී ගීතේ තමයි දරුව වේදිකාවක හැමතැනම ගායනා කරන්නේ, නර්තනය ඉදිරිපත් කරන්නේ. එනිසා එවැනි නිර්මාණයක් කිරීමේ අවශ්‍යතාව තිබුණා. එක්සත් දර්බාරයේ කනඩා රාගයේද ඇසුරු කරගෙන මේ ගීතය නිර්මාණය කළා. මම කැමති මේ ගීතය අද දවසේ ප්‍රචාරය කරන්න. මේක ටිකක් නර්තන කලාව පිළිබඳ කිසියම් මානසික රූප අඳිමින් තමයි මේක නිර්රචනා කළේ. මම ඒ ගීතය අද අහන්න සලසන්න කැමතියි.
0: හොඳයි, ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමින් අද මේ සාකච්ඡා මෙතන නිවාඩපත් කරනවා. අපි ලබන සතියේදීත් ඔබ වහන්සේ මුණගැහෙනවා. ආයුබෝවන්, තෙරුවන් සරණයි.
1: ආයි, තෙරුවන් සරණයි.

මීළඟට අප ඔබවිත ගෙනන යුග ගීතය රාවී සිරිවර්ධනයන්ගේ ගේ පද රචනයක් කරුණාරත්න විජේවර්ධන විසින් සංගීතත් කොට තිබෙනවා. ගායනය දයාන් විතරණ සමග නෙළු අධිකාරී.

0: වර්තමානයේ විදුලියෙන් ධාවනය වන වාහන ඉතා විශාල සංඛ්‍යාවක් මාර්ගයට ආවත් මේ මොහොතේ අපිට සිහි නොකරම බැරි කෙනෙකු ඉන්නවා. ඒ තමයි ශ්‍රී ලංකාවේදී 1970 දශකයේ විදුලියෙන් ධාවනය වන රථයක් නිර්මාණය කරපු මහාචාර්යවරයෙක් හිටියා. එතුමා නමින් මහාචාර්ය පී.ඒ. ද සිල්වා මහතා. මෙරට අතිශය කීර්තිමත් ඉංජිනේරුවෙකු ලෙස, නව නිපැයුම් කරුවෙකු ලෙස සහ සාත්නඥයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුළු එතුමා ජීවිත සැරියෙන් පසුගියත සමුගත්තා. පී.ඒ. ද සිල්වා මහතා පින්නදුවගේ ආර්යසේන ද සිල්වා යනු ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යනාංශයේ සම්මානිත මහාචාර්යවරයෙකු ලෙස සේවය කළා. ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි මෝටර රථය ඉලෙක්ට්‍රික් කා සැලසුම් කර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් උභෙහිවින් ඇගීමට ලක් වෙලා තියෙනවා. එතුමා එය නිතරම විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පදවාගෙන ඇවිල්ලා තියෙනවා. මීට අමතරව ඔහු ලන්ලෝ උදැල්ල නිර්මාණය කළා තියෙනවා. දැන් ඔබට මතක ඇති ලංකා ලෝහබාණ සංස්ථාවේ නිර්මාණය කළ ලන්ලෝ උදැල්ල එතුමාගේ නිර්මාණයක්. ශාස්ත්‍රීය පසුබිම දෙස බලපුවම කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි එතුමා ද්විතීක අධ්‍යාපනයේ හදාරලා තියෙන්නේ. 1967 සහ 1974 කාලේ ලන්ඩනයේ කිංග්ස් කොලෙජ් within CA MSc සහ PhD උපාධිය සම්පූර්ණ කරලා තියෙනවා. මොටර විශ්වවිද්‍යාලය තුල වසර 60කට අධික කාලයක් ඉගැන්වීමේ නිරත වූ ඔහු සේවයට අමතරව ඔහු ලංකා ජර්මන් කාර්මික පුහුණු අභ්‍යාස ආයතනයේ ලංකා වාණි සංස්ථාව යන ආයතනවල සභාපතිවරයා ලෙසද කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ මුල් අවධියේදී ඔහු යාන්ත්‍රික ඉංජිනේරුවරන්ගේ ආයතනයේ පාඨමාලා ඉගැන්වීමට මූලිකත්වය අරගෙන තියෙනවා. ඒ පසු කාලීනව කටුපැද්ද වත්මන් ඉංජිනේරු පීඨයේ බවට පරිවර්තනය වීමටත් පදනම දමන්නට මූලික වෙලා තිනවා එතුමා. සම්මානිත මහාචාර්ය පී.ඒ. ද සිල්වා මහතා විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි මෝටර රථය පිළිබඳව වැදගත් තොරතුරු මෙසේ සඳහන් කරන්න පුළුවන්. විදුලිය එක. ඔහු විසින් නිර්මාණය කරන ලද විදුලි බලෙන් ධාවනය වන මෝටර රථය විදුලිය එක ලෙස නම් කරලා තිබිලා තියෙනවා. මොරටු විශ්වවිද්‍යාලයේ එකල කටුපැද්ද කැම්පස් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යනායතනයේ 1970 දශකයේ සිසම 74-77 කාලය තුළ මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද්දක් බවට සඳහන් වෙනවා. දේශීය නිපැයුමක් වශයෙන් රථයේ උපාංග වලින් 95%කට වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය තුළම දේශීයව සැලසුම් කරලා නිර්මාණය කරගෙන තියෙනවා. සම්පූර්ණයෙන් බැටරි බලයෙන් ක්‍රියාත්මක වුණු මෙම මෝටර රථයට පැයට කිලෝමීටර් 35කට වඩා වැඩි වේගකින් ධාවනය කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. මේ මෝටර රථය පුනර්ජනනීය තිරිංග තාක්ෂණය කියන රීජෙනරටිව් බ්‍රේකින් ටෙක්නොලොජි නම් තිරිංග බ්‍රේක්ස් තද කිරීමේදී නැවත බැටරි ආරෝපණය වන තාක්ෂණය භාවිතා කළ ලොව ප්‍රථම මෝටර රථය මේ බව විශ්වාසයක් පවතිනවා. මේ ජෙනරල් මෝටර්ස් GMEV1 හෝ ටෙස්ලා වැනි ලෝක ප්‍රකට සමාගම් විදුලි රථ නිපැයුමේද බොහෝ කලකට පෙර ශ්‍රී ලංකාවේදී සිදු කළ අති විශිෂ්ට නිපැයුමක් විදිහට සැලකන්නට පුළුවන්. මහාචාර්යවරයා පවසා තිබුණේ එකල පැවති රජයන් හෝ බලධාරීන් මෙම නව නිපැයුම වාණිජමය වශයෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට නිසි අනුග්‍රහයක් දැක්වුවේ නැති නිසා එය එලෙස එක නිර්මාණයක් තුළින් නැවැත්වීමට සිදු වූ බවයි. මේ නිර්මාණයට එදා පැවති රජයන්ගෙන් සාධාරණයක් ඉටුවා නම් එහෙම නැත්නම් මේ නිර්මාණය යථාර්ථයක් බවට පත්කර ගැනීමට අවකාශය සැලසුනා නම් අද වන විට ශ්‍රී ලංකාව විදුලි මෝටර රථ අපනයනය කිරීමේ කාර්යවේ ප්‍රමුඛයෝ පුරෝගාමිකයෝ වෙන්නට බොහෝ දුරට ඉඩ තිබුණා. පසු කාලෙක මහාචාර්ය පී.ඒ. ද සිල්වා මහතා රාජ්‍ය දෘඩාංග සංස්ථාවේ කියන්නේ ස්ටේට් හාඩ්වෙයාර් කෝපරේෂන් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරලා තියෙනවා. ඒ කාල සීමාවෙදී කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඉතා වටිනා හඳුනාගැනීම් කීපයක් එකතු කරලා තියෙනවා. එයින් පළවෙනි ප්‍රධාන තැන ගන්න නිපැයුම තමයි ලන්ලෝ කියන සන්නාමයෙන් ලංකා ලෝහභාණ්ඩ සංස්ථාව විසින් නිෂ්පාදනය කළ කුසි උපකරණ ශ්‍රී ලංකාවේ භාවිතයට පැමිණීම. විශේෂයෙන්ම ලන්ලෝ උදැල්ල නිර්මාණය කළේ එතුමාගේ මූලිකත්වයෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. එකල පැවති සීමිත තාක්ෂණික දැනුම සහ උපාංග හමුවේ ඉතා ශක්තිමත් භාවයක් මේ උදැල්ලට හිමි වෙලා තියෙනවා. ලන්ලෝ උදැල්ල ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ භාවිතයක් සඳහා යොමු වෙලා තිබුණා. කෙසේ වෙතත් එතුමා පසුගියදා ජීවිතයෙන් සමගත්තා. එතුමා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රගමණයට කළ ශාස්ත්‍රීය මෙහෙය, ඒ වගේම වෘත්තීය දක්ෂතා, වෘත්තීය නිපැයුම් පිළිබඳව අපි අගේ කරමින් මේ මොහොතේ සඳහනක් තබනවා. එතුමාට නැවතත් ශ්‍රී ලංකා දූපතේ මතුයම් දිනක ඉපදී අතරමඟ නතරවන ලද තමන්ගේ නිර්මාණ කුසලතා සහ නිර්මාණ දායකත්වය රටට දැයට ලබා දෙන අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතුන්දිනි ඔබට නිවන් සුව. සතියේ දේශපාලන සාකච්ඡාව සඳහා අපි ආරාධනා කළේ සමීක් ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට. අපි තුමා පිළිගන්නවා ආයුබෝවන් කියලා. ආයුබෝවන් ඔබට.
1: ආයුබෝවන්.
0: පසුගියදා දේශපාලන ශාස්ත්‍රයේ උණුසුම් කළ කතා පුවතක් වුණා සමීක් ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා ඉදිරියට වැඩ කරන්නට යනවා කියන ප්‍රවෘත්තිය. දැන් හැබැයි ටිකෙන් ටික ඒ ප්‍රවෘත්තියක් වශයෙන් නිමිලා ගිහිල්ලා ජනතාවට අමතකත්වයට ඇවිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. දැන් මේ වර්තමාන තත්ත්වය කුමක්ද කියන එක ගැන විග්‍රහ කරමු.
1: එක්සත් ජාතික පක්ෂය සමග ජන බලවේගයක් එකට වැඩ කර යුතුයි කියන ස්ථාවරය දැන් වසර එකහමාරක් එකක් තිස්ස විතර මහජනතාව කතා කරන දෙයක්. මේ පිළිබඳ පක්ෂ දෙකේම ප්‍රධානීන් ඒ වගේම අනිකුත් සමාජිකයන් මේ හැමෝම බලාපොරොත්තු වෙනවා. මොකද ඒකට හේතුව තමයි සජාතික පක්ෂය හා සමග ජන බලවේගය කියන පක්ෂ දෙකම එකම දේශපාලන මතයක ඉන්නේ කවාසනාවට වගේ පෞද්ගල ජනාධිපතිවරණයේදී අපි දෙගොල්ල වෙන්ව ඉල්ලීම නිසා තමයි අද වර්තමානයේ ශ්‍රී ලංකාවේ මේ ප්‍රතිපලය ලැබිලා තිබෙන්නේ. ඒතර බෙදීම නිසා අපි පරාජයට පත් වුණා කියන එක දැන් හැමෝගෙම හිතවල තිබෙනවා. ඒ නිසා අපි හැමෝම සාකච්ඡා කරලා තීරණයකට එළඹුණා අපි එකට වැඩ කළ යුතුයි කියලා. මොකද එක පක්ෂයක් වීම කියන එක ටිකක් එකපාර කරන්න අමාරුයි. ඒ නිසා පක්ෂ දෙකම ඒකාබද්ධ වෙලා වැඩ කිරීම තමයි මූලික අරමුණ. ඉතින් ඒ වෙනුවෙන් අපි විවිධ මට්ටම් වලින් සාකච්ඡාවක් පැවැත්වුවා. ඒත් එක්කම දැන් අවසාන වශයෙන් පක්ෂ දෙකේ නායකයන් දෙපළ බලය පැවරුවා ඒ පිළිබඳ අවසාන නිගමන වලට එන්න. කොහොම වුණත් දැන් සාකච්ඡාවන් ඒ දෙතර අතරත් පැවැත්වුණා. අවසාන වශයෙන් තීරණයකට ඇවිල්ලා තිබෙනවා. සියල්ල අවසන් නැති වුණත් රටේ මතුවලා තිබෙන අර්බුද ඒ වගේම ගැටලු සහ ආන්ද්‍රීමේ යම් ආකාරයකට මේ සිදු කරන ක්‍රියාදාමයන්ට එරෙහිව මුලින් අපි එකට වැඩ කරමු කියලා. ඒ එකට යුද්ධ සිංහලා තිබෙනවා. ග්‍රාමීය මට්ටමෙන් අපේ කණ්ඩායම එකට එකතු වෙලා වැඩ කරනවා. බරපතල ගැටලුවක් නැහැ. ඒ සඳහා ආරම්භය ඇති වෙලා තිබෙනවා. ඉතින් අනාගතේ එන ජාතික මැතිවරණයකදී අපි එක්ක ක්‍රියාකිරීම පිළිබඳව පැහැදිලිවම නිගමනයක් තිබෙනවා.
0: ඔබගේ වර්තමාන නායකයා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වූ ප්‍රථම ජනාධිපති වර්ණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය හරිහමන් වේලාවට නියම ආකාරයට එතුමාට ලබා දුන්නා නම් එතුමාට ඒ අවස්ථාව ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තියෙනවා කියලා විචාරකින් කිව්වා. පසුගිය ජනාධිපති වර්ණයේදී රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියම කිව්වා මට බැරි නම් අනුරකුමාට දෙන්න ඡන්දෙ කියලා. දැන් මේ හරහා බලපුවහම එක්සත් ජාතික පක්ෂයේ එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි ඔබේ පක්ෂයේ නායකයාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙලා තියෙන්නේ. දැන් ඒ තත්ත්වය ඉදිරියටත් පැවතුනොත් පක්ෂයක් විදිහට තවත් පල්ලෙහාට යනවා එක නවත්තන්න බෑ ඔබේ පක්ෂයට.
1: 2019 සහ 2024 ජනාධිපතිවරණ දෙක සමාන කරන්න අමාරුයි. මොකද 2019 සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් තමයි ජනාධිපති අපේක්ෂක හැටියට හිටියේ. නමුත් රටේ තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස්ව තිබුණා. මොකද අර පාස්කෝ බෝම්බ ප්‍රහාරය ඊළඟට ජාතික ආරක්ෂාව ඒ වගේම එවකට යහපාලන ආණ්ඩුවට එරෙහිව යම්ම් දේශපාලන බලවේග විවේක තිබුණා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු 2019 පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම සහයෝගය දැක්වුවා. නමුත් අපිට අවාසනාවට වගේ ඒකට බාධාවක් උනේ මම විශ්වාස කරන්නේ අද රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මතු කරපු කාරණාව නිසා තමයි ගෝඨාභය රාජපක්ෂට විශේෂ අවස්ථාවක් මේ මොහොතේ උදා වුණේ. නමුත් 2024 ටිකක් වෙනස්. ඔබ සඳහන් කළා වගේ 2024 නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ දරස්කිරීමට ඉදිරිපත් වීම අපිට ජයග්‍රහණයට බාධාවක් වුණා. ඔහු සමහර වෙලාවට ජනාධිපතිවරයා හැටියට හැසිරුණු ආකාරය ඇති කරපු බලපෑම අපිට යම් විදියක පරාජයකට බලපෑවා. ඒක පැහැදිලිව පේනවා මැතිවරණ ප්‍රතිඵලව. අර ඔබ සඳහන් කළා වගේ වේදිකාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ යම් ප්‍රකාශ අපිට බාධාවක් වුණා. ඒ වගේම මැතිවරණ ප්‍රතිඵලයේදී පැහැදිලිව බලපෑම ගොඩ කෙරෙක එක තේරුම් ගන්නවා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා වෙනම ඉදීම නිසා තමයි ලංකාවේ පළවෙනි වතාවට 50%ක් ලබා ගන්නට නොහැකිුණු අපේක්ෂකෙක් ජනාධිපතිවරයා වුණේ තුන්වෙනි ජයග්‍රහණිකෙක් බවට පත් වුණේ. ඒ කියන්නේ තුන්කොන් සටනකින් අනුකුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේ. අපි පිළිගන්නවා ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයන් හැසිරීමත් අපිට යම් බාධාවක් ඇති වුණා. අවාසනාවට වගේ එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීම තමයි මේකට මූලික වශයෙන් හේතුවක් වුණේ. ඉතින් ඒක දැනගෙන තමයි අපි දැන් කටයුතු කරන්නේ. මොකද මහජනතාවුණත් කියනවා එකට එකතු වෙලා වැඩ කරන්න. එතකොට තමයි ඔයගොල්ලෝගේ ජයග්‍රහණය තියෙන්නේ කියලා. ඉතින් අපි පිළිගන්නවා ඒ අඩුපාඩුව හදාගෙන එකේම කණ්ඩායම් වල බහුතරයක් දිනාගේ මතයක් එක්ක අපි ඉස්සරහට ඉදිරියට යාවි.
0: GL පීරිස් මහතා නායකත්වයේ දෙන පොදුජන විපක්ෂය කියලා පක්ෂ කීපයක් එකතු කරලා සම්දානයක් හදාගෙන කටයුතු කරනවා. ඒතකොට මේ සියල්ල එකමතනකින් එකට මෙහෙ වුණා නම් යම්කිසි වාසිදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැද්ද ඔය විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්
1: වල? ලංකාවේ දේශපාලන පක්ෂවල විවිධ මත මතාන්තර, ඒ වගේ ප්‍රතිපත්ති මේ වෙනස්කම්, ඒ වගේම එකිනෙකා දරන විවිධ අදහස් උදහස් තිබෙනවා. දැන් සමග ජන බලවේගය අපි අපේ සම්දානේ කිව්වේ අපිත් එක්ක දැනට වැඩ කරන මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂ සමග ජන බලවේගය එක කණ්ඩායමක් හැටියට ක්‍රියා කරනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයත් අපිත් එක්ක එකට වැඩ කිරීමේ මූලික පියවර දැන් ආරම්භ කරලා තිබෙනවා. කොහොම වුණත් පෞගි දවස්වල අපි දැක්කා පොදු ජන එක්සත් පෙරමුණ ඒවල් මහාචාර්ය ජීඑල්පීවිස් නියෝජනය කරන යම් දේශපාලන කණ්ඩායම් ඒ වගේම විවිධ දේශපාලන මතපතාන්තර එකට ඔවුන් වැඩ කරන අවස්ථාවක් අපි දැක්කා. ඒක අපිට ගැටලුවක් නෙවෙයි. සමහර අය අපෙන් ඇහුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචන අධිකරණයේ මිනිතුරුන්ගේ විස්තරම ගැනීමේ වයස් සීමාව දික්රීම පිළිබඳව එකට හමුවක් අපි පැවැත්වුවා පෞගිලාස්වල. ඒක ගැන සමහර අය ප්‍රශ්න කරා කොහොමද ඔයගොල්ලෝ ඒ කණ්ඩායම් සමග එකට වැඩ කරන්නේ? ඒගොල්ලන්ට මෙහෙම චෝදනා කරනවා, අරහෙම චෝදනා කරනවා කියලා විවිධ කණ්ඩායම් ඇහුවා. ඉතින් අපේ උත්තරේ තමයි අපි මේ ප්‍රශ්න ආපුවම ජාතික වශයෙන් තියෙන ගැටලුවලදී එකට වැඩ කිරීම ඒ සියලු දෙනා එක්කම අපි කරනවා. හැබැයි අපි ආණ්ඩු කරනවා නෙවෙයි, නැත්නම් ආණ්ඩුවක් හදන්න එකට එකතු වෙනවා නෙවෙයි. ඒ නිසා අපි යම් ආකාරයක ජාතික වශයෙන් උද්ගත වන ප්‍රශ්නවලදී, ඒ කියන්නේ මුළු රටකම බලපාන ගැටලු වලදී, නැත්නම් ආණ්ඩුවේ මර්ධන වලදී එකට සියලු දෙනා එක්ක වැඩ කරන්න දැනටමත් කටකාවක් තිබෙනවා. ඉතින් වෙන වෙනම ඒ අය ඒ අයගේ විරෝධතාවයන් ඒගොල්ලෝගේ ප්‍රතිපත්තිමය කාරණා වෙනුවෙන් සටන් කරන්න පුළුවන්. හැබැයි අවශ්‍ය අවස්ථාවේදී අපි ඔක්කොම එකට එකතු වෙලා ආණ්ඩුවට එරෙහිව දෙවැන්ත ව්‍යාපාරයක් ගොඩනගන්න සූදානම්. අපිට මැතිවරණයක් අරගෙන ජනතාවට පුළුවන් තීන්දුව කරන්න කාර්ය අනාගතයේ බලය දෙන්න කියලා. නමුත් ඒක අපි මේ ආණ්ඩුව කරන මර්ධනය සහ ජනතා විරෝධී ක්‍රියාදාමයන් වලට එකට එකතුලා

විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායන මෙම ගීතේ පද රචනය මෙල්බර්න්හි අප අතර සිටින සිසිර දිසානායකයන්ගෙනි. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ.

0: ඔබතුමා සඳහන් කළ ව්‍යවස්ථා විරෝධී කටයුතු කියලා. ඒ කියන්නේ මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වෙන්නදි කතා කරන්නේ. නමුත් දෙවෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ආරම්භය කතා කරද්දී ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වගේ කීප දෙනෙක්ගේ විතරයි වයස දීර්ඝ කිරීම කතා කළේ. දැන් මේ වෙන විට එහි සාධනීය වෙනසක් සිදු වෙලා තියෙනවා. ඇත්තටම මේ සිදු වුණොත් එහි වරදක් ඇති වේදෝ කියන සැකයක් පිට හිතනවා.
1: 22 වෙනි සංශෝධනයේ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ ව්‍යාකරණාධිකරණයේ නිෂ්කාරෝන්ගේ වයස සීමාව දීර්ඝ කරන්නේ ආණ්ඩු කිසිදු පදනමක් ඇතුව නෙමෙයි. මොකද ආණ්ඩුව කියන උත්සාහ කළා මේ නඩු ගොඩ ගැහිලා තියෙනවා ඒවා කාර්යක්ෂම කරන්න තමයි මේ කටයුත්ත කරන්නේ කියලා. ඇත්තටම ලංකාවේ නඩු ගොඩ ගැහිලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ අභ්‍යාචනාධිකරණය නෙවෙයි. ඉන් පහළ තියෙන අධිකරණවල තාපත්කින් කියනවා අත්දැකීම් පළපුරුද්දක් තිබෙන කණ්ඩායමක් ඉන්න ඕන එක. ඒකත් වැරදි කතාවක්. මොකද දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ පුරස්කාරු 8ක් තිබෙනවායි කියලා වාර්තා වෙනවා. අපේ ව්‍යවස්ථාදායක සභාව හරහා මාස ගණනාවක් තිස්සේ මේ පුරස්කාරු පුරවන්නේ නැහැ. නිකන් හිතලා බලන්න මේ පුරස්කාරු නොපිරුවා මාස ගණනාවක් පස්සට යෑමෙන් නඩු කොච්චර ප්‍රමාද වෙලා තිබෙනවද? මොනික් කලයිකෝ තිබෙන්නේ තියෙන යාන්ත්‍රණය අඩුපාඩු මකලා ක්‍රියාත්මක කිරීමනේ. ඒකට ඒ පුරස්කාරු පිරවීම හිතාමතාම මගහරමින් ඒක පෙන්න පෙන්න පහළ අධිකරණවලට යම් යම් අපේක්ෂාවන් බලාපොරොත්තු දෙන්න ක්‍රියා කරනවා. දෙක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය සහ ව්‍යාකරණාධිකරණය පමණක් මේ විස්තාම ගැන්වීමේ වයස දීර්ඝ කරන්න ඒගොල්ලෝ තර්කමත් කරනවා. ඒ කියන්නේ ආයු කාලය වැඩිවීම වගේ කතා කියනවා. හැබැයි එහෙමනම් ලංකාවේ අධිකරණ පද්ධතිය පමණක් නෙමෙයි ලංකාවේ වෙනත් විද්‍යා සේවාවන් ගොඩක් තිබෙනවා. දැන් වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය සහ ලංකාවේ සෑම රාජ සේවකයෙක්ම පෞද්ගලික සේවකයෙක්ම මම හිතන්නේ ආයු කාලය වැඩිවීම සහ සෞඛ්‍ය තත්ත්වය හොඳ වීම බලපානවා. ඒකට මේ හැමතැනම තමයි වැඩ කරන්න පුළුවන්. එහෙමනම් මුළු රාජ්‍ය සේවයේම සහ පෞද්ගලික සේවයේම විස්තාම ගැන්වීම වයස වැඩි කරා කිව්වොත් ඒක වෙනම කතාවක්. එහෙම කරන්නේ නැහැ. නඩු ප්‍රමාද වෙනවා නම් නඩු කඩිනම් කරන්න ඕන නම් කළ යුතු තිබෙන්නේ උසාවි පද්ධතිය වැඩි කිරීම, විනිශ්චයකාරවරුන් ප්‍රමාණය වැඩි කිරීම, නැත්නම් නඩු විභාග කරන්න පවතින ප්‍රමාදයන් බාධාවන් දුරු කිරීම. දැන් නඩු ප්‍රමාද වෙන්න පළවෙනි කාරණාව තමයි ඊට අදාළ වාර්තා ආදිය ප්‍රමාද වීම. මේක රස පරීක්ෂක වාර්තා, නීතිපති වාර්තා, අධිකරණ පරීක්ෂණ, පොලිස් පරීක්ෂණ මේවායි ප්‍රමාදයන් තමයි මෙවර බලපාන්නේ. ඒවා කාර්යක්ෂම කරන්න ක්‍රියා කරන්නේ නැතුව මේ විදිහේ වැරදි දේවල් කරන මේකේ ඇත්තම සැබෑර්ථය මේක නෙවෙයි. සැබෑර්ථය තමයි පුජ්‍යලේ කේන්ද්‍රගත එක් පුජ්‍යලේ වෙනුවෙන් කරන සංශෝධනයක්. හැබැයි ඉතිහාසයේ මෙවැනි අවස්ථාවල් ප්‍රතික්ෂේප කරලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය මොකද මට මතකයි ජයාත් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ කලවාන මැතිවරණ කොට්ටාසේ පිටත අර්බුදයක් මත උනාම ඒ අර්බුදය වෙනුවෙන් විවස්ථා සංශෝධනයක් ගේන්න උත්සාහ කළා. තමත් මැතිවරණ කොට්ටාසයක් වැඩි කරලා මන්ත්‍රී ධූරයක් වැඩි කරලා. හැබැයි ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා විවස්ථා සංශෝධනය සඳහා තුනෙන් දෙකේ බලයක් තිබුණත් එවැනි සංශෝධනයක් පුජ්‍යල කේන්ද්‍රගත කරන්න බෑ. එහෙමනම් ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ඉතින් අපි කියන්නේ මේක ඉස්සෙල්ලා මේ ගැන විශේෂයෙන් විනිශ්චයකාරවරුන්ගේ විස්තාම ගැන්වීම හා ඒ කටයුතු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුව ගන්න අවශ්‍ය වෙනවා. ඒවා අනුව ජනමත විචාරණයකට යා යුතුයි. ඉතින් අපි කියන්නේ මේ කරන්නේ පුජ්‍යල කේන්ද්‍රගත සහ පුජ්‍යල අපේක්ෂාවෙන් කරන දෙයක්. ඒකට විරුද්ධ වෙන්නේ ඒක නිසායි. ඉතින් අපි කිව්වා මේකට නීතිච්ච සංගමය විද්වත් කතිකාවක් ඒවා ඇති කරන්න පූර්ණ ලෙස ආණ්ඩුක ව්‍යවස්ථාවක් සංශෝධනය කරනවා නම් අපි ඒකට සහයෝගය දෙන්න සූදානම්. හැබැයි එවැනි ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේනවා නම් ඒගොල්ලෝ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිදි දැක්කම ඒගොල්ලෝ කියපු කාරණා පරිදි ඒක ගෙන එන ක්‍රමවේදයට අනුව ක්‍රියා කළ යුතුයි. එසේ නොකර මේ විදිහට ඉටුවක්කාර මට්ටමින් තමන්ට තුනෙන් දෙකේ බලය තිබුණයි කියලා බලහත්කාර සම්මත කිරීම ආණ්ඩුවටම පාරාවල්ලක් වෙනවා. ඉතිහාසයේ අත්බරකම පේනවා.
0: පසුගියදා දිගින් දිගටම ලංකාවේ බන්ධනාගාර කීපයක ප්‍රශ්නගත සිදුවීම් ඇති වුණා, ජීවිත හානි වුණා. බන්ධනාගාරවලට ඇතුළත් කර හැකි ප්‍රමාණය 11000ක්වත් දැන් 40000ක ප්‍රමාණයක් ඉන්නවා කියලා කියනවා. ඉඩකඩ මදි, පහසුකම් මදි, ඒ සියල්ලම තියෙනවා. ඊට අමතරව රජයේ පැත්තෙන් චෝදනා කරනවා මේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් අභ්‍යන්තරිකව ඇති කරන ගැටලු වල ප්‍රතිඵල කියලා. යම් යම් සිදුවීම් දිහා බලද්දී ඒ පරීක්ෂණ කටයුතු වල නියැලෙන අයගේ සම්බන්ධතා අනුව දැනගන්න තියෙනවා. ඇත්තටම බන්ධනාගාර රැඳවියන්නේ මේ බන්ධනාගාර නිලධාරීන්ව මේක කළා තියෙන්නේ. නිලධාරීන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලට සම්බන්ධව කටයුතු කරනවා කියලා. මම කැමතියි ඒ පිළිබඳවත් ඔබේ අදහස් දැනගන්න.
1: ඔව්, මේ වගේ චෝදනා කරන ලැජ්ජා වෙන්න ඕනේ. මොකද ආණ්ඩුවටයි මේවා පාලනය කිරීමේ මූලික බලය සහ වගකීම තිබෙන්නේ. ඒක මගහරලා හැම වෙලාවෙම ආණ්ඩුව උත්සාහ කරනවා මොකක් හරි සිද්ධියක් ඇතුළත මේක විපක්ෂයේ කරන ක්‍රියාදාමයක් කියලා චෝදනා කරන එක සම්පූර්ණ වැරදි. ඇයි? ඇත්තටම බන්ධනාගාරවල මේ තත්ත්වයක් තිබෙන්නේ. එක දිගට පෞද්ගලික මාස කීපය තුළ බන්ධනාගාර ගණනාවක මේ සිද්ධිය ඇතුළත. දැන් තමයි

0: ලතිනවා 150 160ක් තුවාල ලැබලා තිබෙනවා. මේ සිද්ධි කොහොමද ඇති වෙන්නේ? අපි තේරුම් ගන්න ඕනේ මේක ඉස්සර වෙලා මේ වගේ සිදුවීම් ඇති වුණාම බන්ධනාගාර ක්‍රියාදාමයන් කොයි විදිහට සිද්ධ වෙ යුතු කියලා පරීක්ෂණ ආදිය තිබ්බා. කමිටු පත් කළා. ඒවායේ වාර්තා ගත්තා. මේ වාර්තාවලින් කළ තින් ශේෂයන් ක්‍රියාත්මක කරන්නේ නැතුව ඒවා පැත්තකට විසිකලා දාලා පුළුවන් තරම් බන්ධනාගාර පුරවනවා. එකයි මෙතන කරත් මොකද්ද මූලික ප්‍රශ්නේ? මූලික ප්‍රශ්නේ තමයි බන්ධනාගාරවල අධික තදබදයේ සහ නඩු විභාග ප්‍රමාද වීම හේතුවෙන් රැඳවියන් කාල මානසික පීඩනයකින් ඉන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ 10000 ඉන්න පුළුවන් තරම් 30000ක් රැඳවුවම ඇතුළේ තත්ත්වය තේරුම් ගන්න ඉබේ. එහෙමනම් ඒකට පිළියම් යොදන්න ඕනේ. තව පැත්තක් තමයි පුළුවන් තරම් අධිකරණ කරන්නේ රිමාන්ඩ් භාරය තබා ගැනීම. උසාවියට කියන හැම මිනිහෙක්ම රිමාන්ඩ් කිරීමේ කලාවක් දැන් ලංකාවේ ඇති වෙලා තිබෙනවා. ඒක අවාසනාවන්ත සිදුවීමක්. ඒ නිසා අපි කියන්නේ මේවට උත්තර හොයන්න සිරචරුවන්ගේ මේ දැඩි පීඩනයට තුල තියෙන හේතු සහ ඒවා විශ්ලේෂණය කරන සහ පියවර ගන්න ඕන නම් නඩු ටික කඩම් කරන්න පියවර ගන්න ඕන නම් ඒ වගේම පරීක්ෂණ වාර්තාවල තියෙන ප්‍රවාදයන් වළක්වීම සඳහා අලුත් තාක්ෂණය සහ ඒවට තියෙන බාධාවන් ඉවත් කරනවා නම් මේවා වෙන්නේ නැහැ. ඉතින් අතනම දැන් ලෝකයේ අනුගමනය කරන තව පිළිවෙලක් තමයි මේ හැම එක්කනම අරන් යන උදාහරණ රිමාන්ඩ් කරන්නේ නේ. ඔවුන් චෝදනාවට යම් අපයක් කියලා චෝදනාව විභාග කරලා ඊළඟ තීන්දුවක් දෙනවා. දැන් ලංකාවේ කරන්නේ අරන් යන හැම මිනිහක් පොඩි ලොකු හැම මිනිහව රිමාන්ඩ් කරන එක. ඒක ඒ කලාව අතනම වෙනස් වෙන්න ඕනේ. ඒක එහෙම වුණොත් මේ අර්බුදේ විස්තර කරන්න පුළුවන් අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේකට විපක්ෂයේ සම්බන්ධයි කියන කතාව. ඒක ආණ්ඩුවේ බක්කොලොත් භාවයට කියන කතාව. ඇමතිවරයාට ඒක කරන්න බැරි නම් ඒකේ සම්ප්‍රදාය තමයි ඇමතිවරයා ඉවත් කරන ඕනේ. ඒ ඇමතිවරයාට විශ්වාසභංග යෝජනාවක් කරාපුවම ඒකත් ආණ්ඩුව 159 පාවිච්චි කරලා ප්‍රතික්ෂේප කරා. ඒක ප්‍රතික්ෂේප කරාට පස්සේ බන්ධනාගාර ඇතුළේ ඇතිවෙච්ච සිදුවීම් දිහා බලපුවම මේක පාලනය කරගන්න ආණ්ඩුවට බැරි බව ඔප්පු කරලා තිබෙනවා.
1: ඔබේ දේශපාලන පක්ෂයේ නියෝජනය කරපු හොරුණ සංවිධායකවරයා දූෂිත ගන්ධනුවක් වෙනුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත වෙනවා. දැන් මේ වෙනකොට අපපිට නිදහස් වෙලා තියෙනවා. දැන් මොනවද ඒ වගේ තනතුරු දරපු අයට ඒ වගේ සංවිධායකවරුන්ට පක්ෂය ආරම්භ තියෙන කියා මාර්ගය එතකොට ඔහු දිගටම සමගි ජන බලවේගයේ දේශපාලන ඉල්ලනවාද?
0: ඇත්තටම අපේ හොරණ සංවිධායකවරයාට එවැනි චෝදනාවක් එල්ල වුණා. ඒ චෝදනාව එල්ල වෙලා ඔහු රිමාන්ඩ් භාරයට පත් වුණාම අපි පක්ෂ සමාජිකත්වයේ අත්දැකීම බලලා ඔහුගේ සංවිධායක ධුරයට අත්දැකීම ගත්තා. ඇත්තටම පක්ෂයක් ඇතුළත් අපිට ගන්න පුළුවන් මේ ක්‍රියාමාර්ගයේ පමණයි. මොකද නීති ක්‍රියාත්මක කරන්න හෝ ඒ පිළිබඳ අධිකරණ විනිශ්චයක් දෙන්න අපිට බැහැනේ. ඉතින් අනිත් එක කියන්න ඕනේ ඒ සංවිධායකවරයා සම්බන්ධයෙන් ඒ චෝදනාව ඉදවලා තියෙන ඔහු සමගි ජන බලවේගයේ වැඩ කරන කාල පරිච්ඡේදය නෙවෙයි. ඊට පෙර සිදු වෙච්ච සිදුවීමක්. එතකොට ඔහු දේශපාලන ක්‍රියාදාමයක හිටියේ නැහැ. අපිත් මේ ගැන දැනවත් වෙලා හිටියේ නැහැ. දැන් ඔහු අපිට එළියට ඇවිල්ලා කියනවා ඔහු මේ කතන්දරය කියනවා. ඉතින් කොහොම වුණත් අපිට මේක ඔහු වැරදිකාරයෙක් කියන කතාව කියන්නත් බෑ. මොකද අනුකරණයේ විභාගය කරලා නඩුවකින් පස්සේ මේ තීන්දුවට අපි ලැබෙන්න ඕන. නමුත් ඔහු චෝදනාවක් තිබෙනවා. ඉතින් ඒ චෝදනාව උසාවියෙන් විභාග කරලා තියෙන්නේ නැත්තේ කොහොම වුණත් පක්ෂයක් ඇතුළත ගන්න පුළුවන් මූලික පියවර අපි අරගෙන තිබෙනවා. ඒක තමයි ඔහුගේ සමාජිකත්වයේ අත්දැකීම. ඔව් දැන් ඒ පිටබදව ආණ්ඩුව වැඩි රස්නයක් නැහැ වගේ පේන්නේ. මොකද ඒ හැම එකක්ම ආණ්ඩුව කරන්නේ සතියෙන් සතියට දේශපාලන සංදර්ශන. ඉතින් ඒ නිසා අපි ඒක අධිකරණ ක්‍රියාදාමයක් නිසා උසාවි විභාග කරනකම් බලමු. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ පියවරට එන්න.
1: හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා පූජිත දයසුන්දර හිටපු පොලිස්පතිවරයා දැන් මේ වෙනකොට මරණ දඬුවම් නියමෙලා සිරගත වෙලා ඉන්නේ. දැන් මේ මහා ඛේදවාචකයේ මහමොලකරුවන් සොයන මොහොතේ ඒ මහමොලකරුවන් ගොන්නට අයිති වෙනව රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ යහපාලන රජයේ කාලේ සිදු වුණු පේරාදෙණියේ බුදුපිලිම සිද්ධියේදී ලැබුණු තොරතුරු අනුව මේ වෙලාවේ මුස්ලිම් පක්ෂ සමග ඝර්ෂණයක් ඇති කර ගැනීම දේශමාලනාසෙන් පාඩුයි කියලා මේ ප්‍රශ්නේ යට ගැහුවා කියලා ආදි තියෙනවා. එතකොට ඔහුටත් මේ පිළිබඳව චෝදනා එල්ල වෙනවා. එතකොට ඔහු මේ චෝදනාවෙන් නිදහස්ද? එහෙම නැත්නම් ඔහුට සහ ප්‍රසිද්ධ පුජ්‍යලින් නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
0: පාස්කරේ බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඇත්තටම දේශපාලන කතිකාවක් ආරම්භ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පෞගිය 2019 2024 මේ මැතිවරණ දෙකම පාස්කරේ බෝම්බ ප්‍රහාරයේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් ඇටියට සමහර දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක කළා. කොමාරි හේමසිරි ප්‍රනාන්දු සහ ඒ වගේම ඊටපෝ පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කිරීම ඔවුන්ට ඇහිල දික් වෙලා තිබෙන්නේ. ඔහු තොරතුරු ලැබී තිබියදී එය වළක්වාලීමට පියවර ගත්තේ නැහැ. නොසලකිල්ල කියන චෝදනාව යටතේ ඇත්තටම අධිකරණ ක්‍රියාදාමයක් ගැන යම් කාරණාවක් කතා කරනව නෙවෙයි. හැබැයි පළමුව කියන්න ඕනේ මේ චෝදනාව පිළිබඳව සුදුරස චෝදනාවට ලක්වුණු පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම දැන් ඔය ඉබ්‍රාහිම් ඒ වගේම ඔහුගේ පවුලේ පුතු සමාජිකයන් සහ ඉබ්‍රාහිම්ගේ කර්මාන්තශාලාව බෝම්බ නිෂ්පාදනය කරයි කියන ඔය කොළොනා පැත්ත කියන කර්මාන්තශාලා මේ වගේ කණ්ඩායමක් පිළිබඳව අත්අඩංගුවට ගැනීම සාල ප්‍රමාණයක් සිදුවලා තියෙනවා. මම හිතන්නේ 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවේ තියෙනවා. ඔවුන්ගේ නඩුව තාම ඒ තරම් ගන්න සිදුවෙනවා එක වළක්වාගෙන ලැබිච්ච තොරතුරු අනුව පියවර නොගැනීමත් ඒ වගේම මේ සිද්ධිය සුදුර සම්බන්ධ වෙලා මේ අමානුෂික ක්‍රියාවලිය සිදු කරපු කණ්ඩායමට දඬුවම් දීම මේක සිදුවෙන්න ඕනේ. හැබැයි අපි කනගාටු වෙන්නේ ආන්දෝලනික දේශපාලන න්‍යායපත්‍යක් වට පරිවර්තනය කරගනිමින් ඔහේ යන්න උත්සාහ කරනවා කියලා අපිට පේනවා කවුරුත් සතුටු කරන්න. ඉතින් චෝදනා තියනවා නම් සුදු ලෙස ගුණම් කුජලේ පිළිවෙත පියවර ගැනීම ගැන ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රශ්න වෙලා තිබෙන්නේ තෝරා බේරාගෙන යම් යම් කණ්ඩායම් කුජලේ සතුටු කිරීම සඳහා තීන්දු తీීම ගැනීම ගැන නම් අපි ඒ තරම් ආඩුමත කරන්නේ නැහැ. අපි කියන්නේ සුදු ලෙස පරාගන මැරෙන සිදුවීමට සම්බන්ධ
1: සම්බන්ධයෙන්
2: නැතහොත් අප සාමාන්‍ය ව්‍යවහාරී භාවිතා කරන දොස්තර මහතාගේ සේවය පිළිබඳව

0: ජමේකාවේ හිටපු මහාචාර්ය, ඒ වගේම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේව මහතාට අපි ආරාධනා කළා. අදත් ඔබ වෙනුවෙන් සාකච්ඡාවට සහභාගී වෙන ලෙස එතුමා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබුවන් කියලා. ආයිබුවන්.
1: ආයිබුවන්.
0: දැන් අපි දේශපාලන කාරණයකින් ආරම්භ කරමු. ලංකාවේ මේ දවස්වල බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් තමයි මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ආරම්භයට ගියොත් ඉතාමත්ම කටුක තත්ත්වයක් අපි දැක්කේ. දැන් මේ වෙන විට සුභවාදීව රජයත් විපක්ෂයත් එතකොට අදහස් දක්වන වෙනින් වෘත්තීය සමිතිත් කටයුතු කරනවා. පසුගියදා නීතිඥවරුන්ගේ සංගමයේ නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපතිවරයා හමු වෙලා මේ පිළිබඳව කතා කළා, සාකච්ඡා කළා. අපි ඉතින් මේ කතාව ආරම්භ කරමු.
1: ඔව්, ඇත්තටම අපි දන්නවා නීතිඥවරු අතර ඉතාම දැඩි කතාබහක් ඇති වුණා මේ 22 වන ආණ්ඩු ක්‍රම විවස්සා සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳ. ඒ නිසා විවිධ සංගම් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිය සාකච්ඡාවක් දෙන්න කියලා. ඒ වගේම මහානායක හිමිවරු අනිත් ආගමික නායකයන් පවා බැහැ දැකලා කැබිනට් ප්‍රකාශක අධිකරණ අමාත්‍යවරයා ගිහිල්ලා ඒගොල්ලන්ගේ පැත්තෙන් කරුණු දැක්වුවා. ඊට පස්සේ නීතිඥවරුන්ගේ නීතිඥ සංගමයත් ගිහිල්ලා කරුණු දැක්වුවා. අවසානයේදී ජනාධිපතිවරයා ඒ නීතිඥ සංගමයට අවස්ථාව දුන්නාම සාකච්ඡා කරා. ඒතකොට ජනාධිපතිතුමාගේ මතය ඒ පැත්තෙන් ඉදිරිපත් කරා, නීතිඥවරුන්ගේ මතයක් ඉදිරිපත් කරා. දැන් මේක ඉතාම වැදගත් වන්නේ ගොඩක් වෙලාවට දැන් සාකච්ඡාව සම්මුතිය විසම්මුතිය කියන කාරණාවලදී ගොඩක් ගැටලු ඇති වෙලා තිබ්බා සාකච්ඡා කරන්නේ නැහැ කියලා. දැන් ඉතින් ඒ සාකච්ඡාවට අවස්ථාව දීලා තිබුණා. ඒ වගේම නීතිඥ සංගමයෙන් දැක්ක එළියට එළ සභාපතිතුමායම බොහොම සිනාමු සුමුණියන් කිව්වා මේක සාකච්ඡා කර සාර්ථක සාකච්ඡාවක් ජනාධිපතිතුමා අපි ඉදිරිපත් කර අදාළ සැලකිල්ලටගෙන මේක ඉදිරියට ගෙන යන එකක් නැහැ කියන පැත්තෙන් කිව්වා. ඒ වගේම ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව තමාගේ අත්දැකීම් සහ විශාල වශයෙන්ම එතුමාගේ දේශපාලන පරිණතභාවයත් එක්ක අරගෙන එතුමාගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක විශේෂයෙන්ම එතනදී ඒක කරුණක් මම දකිනවා, බොහොම සාධනීය කරුණක්. ඒකම පැහැදිලිව කියනවා දැන් ඉදිරිපත් කරන කරුණවලදී මේ ප්‍රශ්නවලදී තමා කියනවා මම මේ ඉන්නව කෙනෙක් නෙමෙයි, මට මොන වුණත් කමන්නේ, මම යන්න ලෑස්ති. නමුත් අපි මේක මේ ගිනාව තත්වය රට ඔනින් ඉදිරියට ගෙනියන්න අල්ලස දූෂණය නැති කරන්න ක්‍රියාත්මක කරනවා කියලා ඉතින්.
0: මේ ප්‍රකාශය ජනාධිපතිතුමා කරන්නේම මේ නීතිඥ සංගමේ එක්තරා නීතිඥවරයෙකු කරපු ප්‍රකාශයකුත් අලලලා මට තේරෙන තාලෙට. මොකද මීට පෙර ජනාධිපතිවරුන්ට මේ වගේ අදුරුදර්ශී ක්‍රියා නිසා බලයෙන් පහ වෙලා යන්න සිද්ධ වුණා කියන තැන තමයි ජනාධිපතිතුමා ඊට තමයි පිළිතුර දෙන්නේ නේද?
1: ඔව්. එතුමාගේ විශේෂ ලක්ෂණයක් මා දකින්නවානේ බලය රඳවා ගැනීම නෙමෙයි බලය අතහැරීම. දැන් බලය අතහැරීමේදී එතුමා කියනවා යා සම්පූර්ණ වශයෙන් විශ්වාස කරන්න කියන එක. මොකද රටේ ජනතාවගේ උනාත් හදිසි අවශ්‍යතාවයක් තිබුණා මේ කියන පසුගිය කාලවල සිදුණු අල්ලස් දූෂණ ලංකාවේ සොයාගත් වත්කම් වෙන රටවලට ගෙනීම ආදී වශයෙන් දීර්ඝ කාලීනව ඒ සිදුවෙච්ච ඒවා එක රැයකින් නතර කරන්න බෑ. ඒ නිසා තමයි එතුමා ඒ උත්සාහය අරගෙන අධිකරණ පද්ධතිය මූලික වශයෙන් දැන් මේක මට පේන්නේ මේ වයස දිගු කිරීම පමණක් නෙමෙයි. ඔව්, විශාල වශයෙන් වෙන කටයුතු තියෙනවානේ. මහාධිකරණයේ විනිසකරුවන් සංඛ්‍යාව වැඩි කරා, මහාධිකරණයේ සංඛ්‍යාව වැඩි කරා. ඊට පස්සේ අග විනිසකාරවරයා තුනක් රෙස්ට්‍රික්ෂන් එකක් දාලා තිනවා, උපරිම ඉන්න පුළුවන් අවුරුදු 6යි කියන එක. ඊට පස්සේ සියලුම විනිසකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීමක් කරනවා. ඒ වගේම රස පරීක්ෂක වාර්තා, මරණ පරීක්ෂණ වාර්තා, මේවා බොහොම කල් යනවා. ඊට පස්සේ බලන්නකෝ උසාවිවල තිරමින් පවතින වාහන අවුරුදු ගාණක් තිබ්බේවා දැන් ඉවත් කරලා තියෙන. ඉතින් ඒ වගේ යම් යම් රටක වැදදායි වන තත්වයකට යනකොට අපි හැම වෙලාවෙම බලන්න ඕනේ දෙපැත්තක් තියෙනවනේ, ඕන ප්‍රශ්නක දෙපැත්තක් තියෙනවා. ඕස්ට්‍රේලියාව ගත්තත් ඒ ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා. ඉතින් මේක දෙපැත්තම වාද කරනවා, සාකච්ඡා කරනවා, එක මේසයකට එනවා, කරුණු කතා කරනවා, ඊට පස්සේ ඒ මත ඉදිරිපත් කරනවා. ඉතින් ඒක බොහොම වැදගත් කියන එකයි මට කියන්න තියෙන්නේ. ඔබ කිව්වාගේ කලින් ජනාධිපතිවරු වගේ නෙමෙයි. ඒක මාගේ කතාවෙන් යම්කිසි විදිහක විනිවිදභාවයක් එක්ක පෙනෙන තියෙන කරුණ ඒකයි මට.
0: නීතිඥ සංගමේ මාධ්‍යට ඇවිල්ලා මොනවා කිව්වත් ජනාධිපතිතුමා ජනාධිපතිතුමාගේ ස්ථාවරයේ ඉඳලා කරපු දේවල් කරන්න යන දේවල් විස්තර ඇතුව ප්‍රකාශ කරනවා. හැබැයි මුලින්ම මේ තත්ත්වයන් නැති කරන්න පටන් ගත්තේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්. ඒ ඇයට අවස්ථාවක් තිබුණා මේ කණ්ඩායම් දෙකක තුනක සේවා දිගු ලබා දීම පිළිබඳව. නමුත් මීට පෙර මූලික වටේදීම ආරම්භ වුණා නම් මේ සාකච්ඡාව සහ මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීම මං හිතනවා මීට වඩා සුමුදුව මේක යන්න තිබුණා. නමුත් ආණ්ඩුවත් මං හිතන්නේ අනිකුත් ප්‍රශ්න අමතක වෙන තරමට මේ ප්‍රශ්නේ උඩට යන්න දරලා තමයි මේකට නියම විසඳුමක් ලබා ගන්න කියලා මට හිතෙනවා.
1: දැන් මුලින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම් පතක් 78(1) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පෙර එය ගැසට් කළ යුතුයි. ඒක ගැසට් කළා ඉවරයිද? එතකොට වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ගැසට් පත්‍රයේ පළ කිරීම සහ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකාලයට ඇතුළත් කිරීම අතර අවම වශයෙන් දින 14ක් තියෙනවා. දැන් 18 වෙනිදාට පස්සේ දින 14 පිරෙනවා. ඒ නිසා ඊළඟට කරන්න ඕන දේ තමයි 18 වෙනිදා හෝ ඒ සතිය තුල අදාළ ලයින් මිනිස්ටර් ඉන්නේ අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ පළමුවර කියවනවා. පළමුවර කියවලා එයා කියනවා මේ පනත් කෙටුම් පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලෙස යෝජනා කර. එතකොට පළමුවර කියෙව්වා න්‍යාය පුස්තකාලයට ඇතුළත් කරා. ඊට පස්සේ පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම් පද මුද්‍රණය කිරීමට නියෝග කරනවා. අන්න මේ න්‍යාය පුස්තකයේ ඇතුළත් කළ දින සිට 121 වෙනි ව්‍යවස්ථාව අනුව දින 14ක් තුල ඕනෑම පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන් මේ ගේන පනත් කෙටුම් පද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක යම්කිසි ගැටීමක් තියෙනවා. ඒ නිසා මේ සඳහා අවශ්‍ය වෙන්නේ 83 ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයක් පමණක්ද 121 වෙනි ව්‍යවස්ථාව අනුව අවශ්‍ය වෙන්නේ මූලික වශයෙන්ම පාර්ලිමේන්තුවේ 3/2 පමණක්ද කියන එක. එතකොට මේක විභාග කරලා දරු ශ්‍රේෂ්ඨාධිකරණය 5-3 දිනක 5-7 මිනිස්කරුවන් එක්ක ඒක අගවිනිසුරු තමා තීරණය කරනවා. ඒක ඉදිරිපත් කරනවා කෙලින්ම ජනාධිපතිවරයාට, ගරු කතානායකවරයාට. ඒතර කතානායකවරයා මේකේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබලා දෙනවා. ඒතර විවස්ථාපිත අවස්ථා අනුව ඊට පස්සේ දෙවන වර කියවනවා. පනත් කෙටුම් පද විවාදයට යනවා. ඊට පස්සේ කාරක සභාවලට යනවා. ඊට පස්සේ තුන්වන ඡන්ද විමසීම යනවා. අන්න එතනදී අර ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙනවා නම් මෙන්න මේවා වෙනස් කරන්න 3/2 ඕනේ. මෙන්න මේ කියන ඒවා වෙනස් කරන්න 3/2 අමතරව ජනමත විචාරණය කරත් යනවාද රජයට තීරණය කරන්න පුළුවන් 3/2 කරනවාද ඒ එන අවස්ථාවේ. ඉතින් අපිට තාම කියන්න බෑ මොන අවස්ථාවටද යන්නේ. මේක සම්පූර්ණම විවස්ථා වර්ධන රූපණය කිරීමේ බලය සම්පූර්ණම තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයට.
0: දැන් මෙතෙන්දි මේ නීතිඥ සංගමයේ පැහැදිලිව ප්‍රකාශ කරනවා මේක ඉදිරියට බලපානවා කියලා. මොකද්ද ඒගොල්ලෝ කියන්නේ මේ ඉදිරියට බලපානවා කියලා?
1: ඒගොල්ලෝ ඉදිරියට බලපානවයි කියලා කියන්නේ මේ වයස දීර්ඝ කිරීම සහ අනිකුත් කාරණා මේ කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය ඇවිල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි ව්‍යවස්ථාවේ හැටියට ගරු කතානායකතුමා අත්සන් කරාට පස්සේ එතනින් ඉදිරියට يعني ඉදිරියේන මිනිසුන්ට බලපාන්න කියන එක තමයි ඒගොල්ලෝ තර්කයක පමණයි. අපි බලමු. මට ඒකට තීන්දුවක් දෙන්න බෑ. ඒක තීරණය කරන්නේ මූලික වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.
0: හැබැයි මීළඟට තවත් මාතෘකාවක්. දැන් මේ පසුගිය දවස්වල විශේෂ කතාබහට ලක් වුණා මේ බන්ධනාගාරවල කලබල ඇති කිරීම සහ පුජ්‍යලයන් මර්මෝට පත්වීම. මම දැක්ක මේ අන්තර්ජාලය ඔස්සේ විකාශය කරන දිගහැරුමක මම දැක්ක ඒ සිදුවීම සිදුවෙනකොට මේකමේ හෝ මාර බන්ධනාගාරේ ඉඳලා ඊට පහෝදා නිදහස ලාපු කෙනෙක්. ඒ පුජ්‍යලය කියන තාලෙට මේක විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන් නැති කරපු දෙයක්. ඒ කියන්නේ නිල ඇඳුමෙන් සහ වෙනත් ඇඳුම් වලින් ඇවිල්ලා නම් කියලා මිනිස්සු එළියට අරගෙන ගහන්න පටන් ගත්තා කියලා. තවත් එක කියවෙනවා පක්ෂ දේශපාලන කණ්ඩායම් වලට සම්බන්ධ කණ්ඩායම් බන්ධනාගාරයේ තුල ඉන්න නිලධාරි වශයෙන් ඒ අය තමයි මේක ඇති කලේ කියන එක. මේ යම් මොන හරි ඔබතුමාට දැල්ලා තියනවද?
1: මේ සම්බන්ධ විශේෂ වැඩසටහනක් දෙරණ නාලිකාවත් එක්ක කරා. එතනදී බන්ධනාගාර මාත්‍රි ප්‍රකාශකතුමත් හිටියා, පරිපාලන අංශයේ නිලධාරිනුත් හිටියා. ඉතින් ඒ අය ප්‍රකාශ කරන්නේ දැනට මේ සම්බන්ධව කමිටු කීපයක් පත් කරලා තියෙනවා. ඒ කමිටු විසින් මේ වාර්තා හදනවා, විමර්ශනය කරනවා. එතකොට ඔය කියන අවස්ථාව ඔය කියන සැකකරුවන්ට හෝ එහෙම එළියට ආවයට ගිහිල්ලා කමිටු වලට සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද ඒක මාධ්‍යයට යනවට වඩා ගොඩාක් වැදගත් වෙනවා. ඉසිරිකරුවන්ගේ අයිතිවාසිකම් බලනවා, ඒ වගේම ඉසිරිකරුවන්ට ඉසලකපු ආකාරය, එහෙම ඔබ කියපු ප්‍රකාශනයත් එක්කම බලනකොට ඉතින් අපිට එකක හරි වැරදි කියන්න බෑ. ඒක දෙපැත්ත තුන් පැත්තම අපි බැලිය යුතුයි. නීතිය කාගේවත් අතට ගන්නත් බෑ. ඒක සම්පූර්ණ වැරදි. අපි මේකේ මත දෙකක් පවතිනවා. ඒ හින්දා මම නම් හිතන්නේ දැන් මේ එක එක ප්‍රකාශ හුදුවේ මාධ්‍යන්ට කරනවට වඩා ලංකාවේ සිදුවෙන්නේ මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරනවා. මේක නඩුවකදී ඉතාම අගතිදායක ලෙස බලපානවා. ඔය කියන ප්‍රකාශය අනිවාර්යයෙන්ම එතුමාට පුළුවන්, ඒ තැනැත්තන්ට පුළුවන් අනිවාර්යයෙන්ම නීති සහාය අරගෙන අධිකරණයේ නඩුවක් එනකොට කියවන්න. ඒ හින්දා මම ප්‍රකාශ කරන්නේ එවැනි අදහස් මත වාද දෙපැත්තෙන් තුන් පැත්තෙන් එනවා. ඔතන කොමිෂන් සභා දාලා තියෙනවා, ඒවට ගිහිල්ලා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් නීතිය ඉෂ්ට කිරීමට කරන්න ඔබට පුළුවන් නම් ලියලා උනත් දෙන්න පුළුවන්. ඔබ අහිඳු සාක්ෂිකාරී ඒතරතුරු දැන් ලබලා දෙන්න පුළුවන්, වීඩියෝ එක හරි ලබලා දෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි නීති ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඇත්තටම මම දන්න විදිහට මෙතනදී මූලික වශයෙන්ම ඔය කියන එකේ කණ්ඩායම මේවා මතු කරයි කියනවා. දැන් මෙතන මට තියෙන එකම ප්‍රශ්නය බලන්න, මේ ගැටුම ඇති වෙන්න ඉස්සෙල්ලත් මූලික වශයෙන් මුළු ගමම මෙතනට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ තත්පර ගාණින් එනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම බන්ධනාගාර තුල මේ සම්බන්ධව සංනිවේදන යාන්ත්‍රණයක් තියෙනවා කියන එක. දැන් මොබයිල් එකක් පවා ගෙනියන්න බෑනේ. සමහර නිලධාරියෙ මොබයිල් පවා මේ පාවිච්චි කරනවා. ඒක යම් යම් ආර්ථික පහසුකම් සඳහා. දැන් බලන්නකෝ, දැන් මේක ඇති වෙනකොටම ඔය අර එක තැනක නම් තිබ්බ වහලර නැගලා පල්ලන්සේ එතකොට වටේ එනවා. නමුත් මේ මීගමු ඒකේ තප්පර ගාණින් මේක සංනිවේදනය වෙනවා. කොහොමද සංනිවේදනය වෙන්නේ කියන එක ඉතාම ගැටළු සහගතයි. ඒ නිසා බන්ධනාගාර තුල අයිතිවාසිකම් තියෙනවා. නෙල්සන් මැන්ඩලා රූල්ස් අනුව තමයි දැන් ලෝකේ බන්ධනාගාර තියෙන්නේ. මම ඔස්ට්‍රේලියාවේ ඉන්නකොට මගේ පශ්චාත් උපාධිය මම කරේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ සෙන්ට් ලුෂියාවල. එතනදීත් අපි ගිහිල්ලා බන්ධනාගාර පරීක්ෂා කරපු අවස්ථා බොහොම තියෙනවා. ඉතින් ඒවයි නම් මේව තදබදයේ කියන එක අපිට ගොඩක් වෙලාවට කිසි ලෙසකින්වත් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉතින් මේ ප්‍රශ්න රාශියත් එක්කම මේවා වැරදි ආකාරයට අන්න ඒකනේ කියන්නේ. දැන් රජයක් වුණත් හිතනවානේ කොහොමද මේවා අටගාලා එළියට යන්නේ කියලා. ඉතින් ඒ ආකාරයෙන් වැරදි සැලකලා තියෙනවා නම් මේවා එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලට පවා යනවා. එහෙම ප්‍රකාශ කරන අය අපි ආරක්ෂා කරන්න ඕනේ. ප්‍රකාශය කරේ කෙනා වින්දිතේ 2015 වින්දිතයන්ා සාක්ෂිකරුවන් ආරක්ෂාගේ මේ පනත යටතේ ඌට සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනවා. ඒ වැරදි ක්‍රියාවක් කරා නම් ඒකට ඉසික් පියවර ගන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ.
0: දැනට පැවැත්වෙන අපොස උසස් පෙළ එහි ප්‍රශ්න පත්‍ර පිටවීමක් සහ ප්‍රශ්න පත්‍ර වැරදි ලෙස විවෘත කිරීමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරලා තිබුණා. එහි කිසිම ප්‍රශ්න පත්‍ර පිටවීමක් නැහැ කියලා රජය පස්සේ දැනුම් දීලා තිබුණා. අපි මේ පිළිබඳව තෙමක් මතක් කරමු.
1: ඇත්තටම මේක විශාල ප්‍රශ්නයක්. ඔබ දැක්කනේ ඉන්දියාවේ ඇතුළු කොක්රෝච් ව්‍යාපාරයේ මෙඩිකල් ප්‍රශ්න මෙහෙම පිට උනායි කියලා මුළු ශිෂ්‍යෝම නැගිට අවසානයේ අධ්‍යාපන ඇමතිරත් ගෙදර යන්න උනා නිලධාරීන් 44ක් එක්ක. ඉතින් මේක හරිම භයානක තත්ත්වයක්. මොකද විභාග කියලා කියන්නේ දරුවන්ගේ ජීවිතය ලේ සමග ඉදිරි අනාගතයේ තීරණය වෙන එක. මෙය මෙසේ නොසිදී යුතුයි. මේ සම්බන්ධව යම්කිසි ආකාරයෙන් මීට ඉස්සෙල්ලා ලීක් වෙලා තිබ්බනේ, පහේ ශිෂ්‍යත්ව ලීක් වෙලා තිබ්බා අපසූසස් වෙලා. ඉතින් මේවා සම්පූර්ණ රහසිගතව විභාග දෙපාර්තමේන්තුව කරන්න ඕනේ මේවා ප්‍රින්ට් කරනකොට. ඒ නිසා එහෙම එකක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම මේවා කල්යන් නැතුව දන්වලා ඒ අය පරීක්ෂණයක් පවත්වලා වැඩිදිකරුවන් අධිකරණ ඉදිරියට ගෙන්න ඕනේ මේවා කල්යන්නේ යන්න. අර ඔබ කිව්වා වගේ සමහර ප්‍රශ්න කල් ගියාම වෙන්නේ මේවා ඇත්තටම සමාජයේම නැගිටින තත්වයකට එනවා. එසේ නොවි දැන් ඔය කියන ඔබතුමා කිව්ව ප්‍රකාශනයේ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන්න පුළුවන්. කරලා ඒගොල්ලෝ ඒ පරීක්ෂණ බලයි අභ්‍යන්තර විනය පරීක්ෂණයක් තියෙනවා. ඉතින් එහෙම නැහැ කියලා කියනවා නම් එතකොට ඒව තහවුරු වෙනවා. නමුත් මේවා සොයා බලන්න ඕනේ. දැන් මම දැක පරීක්ෂත්‍රයකදී අම්මා කෙනෙක් අඬන්න කියනවා. පේපර් එකක් දුන්නේ පහු වෙලා. එයාගේ කලිනුත් එකතු කරා. ඉතින් මේවා විශාල ගැටලු ලංකාවේ පවතින. ඒවට නිසි කළමනාකාරීත්වයක් දීලා මේ කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ.
0: එමනම් අද දවසේ අපි ඉතා වටිනා තොරතුරු කීපයක් පිළිබඳව කතා කළා. ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබතුමාගෙන් සමු ගන්නටයි මේ සූදානම. ඉතින් ඔබතුමාට එළඹෙන සතියේ සුබදායක සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. ආයිබෝවන්.
1: ආයිබෝවන්. ගොම්සු.
2: මේ ට්විචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවය. FM 92.3.
3: සති අන්ත පුත් පසුවිතරම. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී නීතිඥ සංගම් සභාපතිවරයා පළ කළ අදහස් ඇතුළත් වීඩියෝ පටය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
4: ජනාධිපති මාධ්‍යංශය විසින් මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත නිකුත් කර ඇත්තේ එම සංගමයේ ඉල්ලීමක් අනුවයි.
5: විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රත්කෙටුම් පත සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බදාදා පැවති අතර එහිදී ජනාධිපතිවරයා පළ කළ අදහස් ඇතුළත් වීඩියෝව ජනාධිපති මාධ්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ එම සාකච්ඡාව පැවති දිනට පසු දිනයි.
6: ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය සමග සංගමේ ලේකම් නලින් සිල්වා ඇතුළු 24 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වුණා. විනිසුරුවරුන්ගේ විශ්‍රම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ අදහස් සහ යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා රජීව් ස්ථාවරය පැහැදිලි කළා.
7: මගේ ප්‍රවේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම් මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න ඕන. මම යන්න ලෑස්ති වෙන්නේ. මම මේවවල වාඩි වෙන බලාගෙන හිටින්නේ නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති වෙන්නේ. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. හොඳම උදාහරණයක් කියන පාස්කු පරීක්ෂණය. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශත. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. එහෙනම් මම පරීක්ෂණ යනවා. ඒ තුල ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරාගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම් මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හමු වෙයි මගේ තනතුරු අහිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත්තල යන්න ලෑස්ති.
6: උපරිම අධිකරණවල දැනටමත් පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකරන්නේ ඇයි?
7: ආයක මේ මාසයක් විතර තම අවසන් කරනවා. මම ඔබට කියන්නම්. මම තා පැහැදිලි කරගන්න. පාස්කු නඩුව තියෙනවා. පාස්කු නඩුවේ තියෙන චෝදනා 23000ක් තියෙනවා. සාක්ෂිකරු 3000ක් ඉන්නවා. අද මහා අධිකරණවල ඉන්න ඉහළම විනිසුරුව තමයි ඒ ත්‍රිබුද්ධන මහා අධිකරණ නියෝජනය කරන්නේ. කොට ඔහුට තමයි ඊළඟ ඔබතුමාලා කියන පරිදිම ඔහුට තමයි ඊළඟ අභියාචන අධිකරණයට යම අවස්ථාවක් තිබෙනවා. මම හොයලා බලපුවාම මේ නඩුව අවසන් අධීරයේ තියෙනවා. එහෙනම් එතුමා අපි අභියාචන අධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙනම් මේ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා. එතුමා පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම එතුමා විශේෂ නඩුවක වාඩි වීම එතුමාට අසාධාරණ ලක්වීම කරුණක්ද කියලා මම කල්පනා කරා. අනේක තමයි බලපෑම. ඊළඟ ඇයි එහෙනම් අභියාචනාධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම ඇති නොවෙන්නේ? මම එකක් ගණන්ලා බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රමානුකූලව ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. අභියාචනාධිකරණය තමයි ගැටලුව මතුවලා තියෙනවා. මේ දෙක අතර සම්බන්ධය කියලා බැලුවා. ඒ නිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක් අභියාචනාධිකරණයේ හිස්ස තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාම නුසුදුසු කියලා මම කල්පනා කරා. මම ඊතාවංකව කියන්නේ මම පුද්ගලික යනතෙක් බලාගෙන පුද්ගලික සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නෝවි. මේ පුරප්පාඩු තිබෙන සමාජයේ විශාල අවදානට යොමු වුණු පාස්කු නඩුව පිළිබඳ එතකොට ඒ සාධාරණත්වයේ ටිකිරීම ආරමුණු විතරයි මට තිබුණා. එනම් පළමු කොටම අපේ විමර්ශන ක්‍රියාවලිය සත්‍යමත් වෙන්න ඕන. මම අපේක්ෂා කරනවා අල්ලස් කොමිසම සාකා කාර්යාල 24ක් රට පුරාරේ. ඒකට නිලධාරීන් 373 දෙනෙක් බඳවාගෙන දැන් අවසර ලබා දීලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවකගේ වැටුප් තලයට වඩා ඉහළ වැටුප් තලයකම විමර්ශන නිලධාරීන් පත් කරන්න මම මැනේජ්මන්ට් කමිෂන් කමිටුවේ මේ දෙපාර්තමේන්තුවට කතා කරලා අවසර ලබා දුන්නා. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුව 1,202,000

0: දක්ෂ අධ්‍යක්ෂකින් සහිත නීති නිලධාරීන් දාලා යනවා. අපි දැනට 50ක් බඳවාගෙන අවසර ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඔහුගේ උසස්සීම් ක්‍රියාවලියේ තියෙන දෝෂය, ඒක පිළිබඳ අපේ මතුමා සාකච්ඡා පටන් ගන්න තිබෙනවා. මේ උසස්සීම් ක්‍රියාවලිය වෙනස් කරන්න. ඒ වගේම උන්ට යම් දීමනාවක්, විශේෂයෙන්ම සමාගම් නඩු කරපුවම උන්ට දීමනාවක් ලැබෙනවා. ඒ දීමනාව වැඩි කරන්න ඕන කියලා මම තීරණය කළා. ඔවුන් ඉතාමත් හොඳ යහපත් වැටුප් තලයක තියන්නේ නැතුව හොඳ නීති නිලධාරී අපිට නීතිපති පාර්ලිමේන්තුව පැත්තෙන් හදා ගන්න පුළුවන්කමක් ඇද්දින්නේ.
1: විශ්‍රම වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු කඩිනම් වනවාද යන ප්‍රශ්නයට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා.
0: දැන්ටමත් ව්‍යවස්ථාවේ අවස්ථාවක් තිබෙනවා. අභියාචනාධිකරණ පළාත් මට්ටමේ සිට කරන්න පුළුවන්. අභියාචනාධිකරණයේ කේන්ද්‍රීය වශයෙන් තිබිලා අවුරුදු කීපයකට සිට කරන්න පුළුවන් පළාත් මට්ටම. ඒතොර ඒකට අවශ්‍ය වෙන මම 4 දිනක් වැඩි කිරීමකට ඇතුළු කරලා තියෙනවා. ඊළඟ විශාල නඩු ප්‍රමාණයක් ගොඩ ගහලා තියෙනවා හයි කෝට්වල. අපි දිස්ත්‍රික් 10ක් ප්‍රධාන වශයෙන් ඒවලා තියෙනවා. තැන් 11ක් වගේ ඒවලා තියෙනවා. විශාල උසාවිය 11ක් අලුතෙන් හදන්න ඕනේ. ඒ අලුත් උසාවිය 11 හදාගන්න නම් මොකද අපිට වෙනවා? එතෙන්ටත් මහාධිකරණ මිනිස්සුන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඒ නිසා දැන් තියෙන 110 120 දක්වා වැඩි කරන්න අපි තීරණය කරන් තිබෙනවා. අපි අලුතෙන් මහාධිකරණ ඇති කරන ප්‍රමාණයට මහාධිකරණ මිනිස්සුන් පිරෙනවා. එතකොට මහේස්ත්‍රාත් අධිකරණුන්ට අවුරුදු 2ක් තව මහාධිකරණ මිනිස්සුරි බවට පත් වෙන්න ඉන්න ඕනේ. අරකට අනුරූපීව මහේස්ත්‍රාත්තුරුන්ටත් උසස්වීම ලැබෙනවා. ඒක මහේස්ත්‍රාත් අධිකරණ වලත් අපි දැන්ට මිනිස්සුරුන් 50 දිනක් බඳවා ගැනීම සඳහා ජීඑස්ඒ කටයුතු කරමින් තිබෙනවා. ඒ බඳවා ගැනීම කණ්ඩායමට අයිතිය තියෙනවා. ඔවුන්ට ඔවුන් අපේක්ෂා කරන පරිසාධන මට්ටමේ ඉන්න කවුද කියලා ඔවුන් බඳවා ගැනීම අයිතිය තියෙනවා. ඒක තමයි ස්වාධීන.
2: මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය පවසන්නේ මිනිස්සුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ක්‍රියාමාර්ගය නැවැත්වීම සඳහා ඔවුන්ගේ සීමාවේ උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
3: සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ හමුවීමෙන් පසුව මේ පිළිබඳව අදහස් දැක්වූ නීතිඥ සංගමේ සභාපතිවරයා,
4: අපි කියන්නේ රටට හොඳ නැහැ කියලා. මේක රටට, ජනතාවට, මේ රටේ ඉදිරි අනාගතයට හොඳ නැති දෙයක්. කළු පැල්ලමක් ගේනවා. අපේ අධිකරණ ස්වාධීනත්වයේ සම්බන්ධයෙන් ලොකු සැකයක් මතුවෙනවා. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට, ජනරජයේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා කියලා අපි කියනවා. දැන් තියෙන්නේ ආණ්ඩුවට තීරණය කරන්න අපි ආපු ගමන තව ඉදිරියට යනවාද. ඒතර ඒ වෙලාවේ අපි අපේ නිසි නීතිමය ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණ වෙනවා. අපේ ප්‍රතිපත්තීන් අපි විරුද්ධ නම් අනිවාර්යෙන් අපි තදින්ම, මේටත් වඩා තදින්ම ශක්තිමත්ව විරුද්ධව හිටගෙන අපට පුළුවන් අපේ සීමාවෙන් ඇතුලේ අපිට පුළුවන් සියලු දේ මේ නවත්තන්න අපි කරනවා.
5: මේ අතර වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය අතර හමුවක් පැවැතුණා. මේ එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කළ වෘත්තීය සමිති නියෝජිතයි.
6: අපි නැවත ජනතාවට අවධාරණය කරනවා, මේක පැහැදිලිව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අනතුරක් විරුද්ධ අල්ලස් දීමක්. ඒ නිසා මේ කරුණු දෙක මත අපි මේ ප්‍රතිසංස්කරණයට නැත්නම් මේ ගෙන්නන ව්‍යවස්ථා සංශෝධනයට මුළුමනින් විරුද්ධ වෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා නීතිඥ සංගමයත් එක්ක යම් යම් කටයුතු වලදී එකට වැඩ කරන බලාපොරොත්තු වෙනවා කියන එකත් අපි අවධාරණය කරා.
1: කෙසේ වෙතත් අදාළ වීඩියෝවේ නීතිඥ සංගමයේ අදහස් ඇතුළත් කර තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක්ද මතුව තිබුණා. මෙවැනි පසුබිමක අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපතිවරයා පළ කළ අදහස් ඇතුළත් වීඩියෝවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විසින් මාධ්‍ය වෙත නිකුත් කරනවා.
7: අධිකරණය දුවන්නේ ජනාධිපතිතුමනි, ඔය නීති පනත් අනුව නෙවෙයි, මහජන විශ්වාසය අනුව. මිනිස්සු තුමේ පත් වෙනකොට පත් වෙන්නේ අර ෆික්ස් පීරියඩ් එක. කාලය අඩු කිරීම, වැඩි කිරීම, වේතනය අඩු කිරීම, ඒ වගේ අවස්ථාවල චෝදනාවක් එන්න පුළුවන්. මෙතන උසාවියට ඇඟිලි ගැහිමක් කරනවා. ඔබතුමා දන්නවා මේ අපේ රටේ වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ වෙලාවේ ඔබතුමා තදින් හිටගත්තා. ඉතින් අපි දන්නවා 2012 ශිරාණි බණ්ඩාරනායක අගවිසිතුමිය අයින් කරේ මේ කාර්යය. නීති සංගමයේ ඒ වෙලාවේ විරුද්ධ වුණා. නමුත් නීති සංගමයේ පැත්තට දාලා ඔබතුමාලත් විරුද්ධ වුණා. ඔබතුමාලගේ තහන් නැතුව ඒ වෙලාවේ කොටසක් හරි හිටියා මේක කරන්න. ඒ ආණ්ඩුවක් අකමැති අග්‍රවිෂකාරී. අනිත් පැත්තට අපි කියමු රජීව් අමරසූරිය තමයි අග්‍රවිෂකාරී. හුඟක් වැඩ කරනවා, ප්‍රියත්තරුණයි. රජයට වැටෙනවා එතුමා හොඳයි. රජය හිතනවා අපි කාටවත් කියන්නේ නැතුව තව අවුරුද්දක් හොඳයි මෙයා වැඩ කරයි, වැඩකාරයි මම කියන්නේ. එහෙම වුණාම 2012 ඒ සිද්ධිදාමේ අනිප්ප. දැන් ඔබතුමා කියනවා නම් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඒ සේවකයන්ගේ විශ්‍රාම වයස 60 ඉඳන් 75 කරනවා කියලා. අපේ එකට විරුද්ධ වෙන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතනත් ඒ සේවක සංඛ්‍යාවේ අඩුවක් තියෙනවා. අපි කියමු නීතිපති දෙපාර්තමේන්තුව අපි විශ්‍රාම වයස 65 කරා කියලා. එතකොට සමාජ වේලාවට මෙතන පිළිම. මෙතන අධිකරණයේ ස්වාධීනත්වය තව පොඩි දෙයක් කියන්න ඕනේ. සිස්ටම් චේන්ජ් කියන එකත් හොඳයි ජනාධිපතිතුමා. නමුත් සිස්ටම් චේන්ජ් එක වෙන පැන් තියෙනවා. සමහර සම්ප්‍රදායන් විශේෂයෙන් නීති වෘත්තියේ නීති පද්ධතියේ සම්ප්‍රදාය හොඳ නැත්නම් එක වෙනම දෙයක්. නමුත් මේ සම්ප්‍රදාය අනුව ඒ සිස්ටම් එක බේරිලා තියෙනවා නම්, මොකද අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ වෙන මොකක් හරි කෝපරේෂන් එකක් හරි ඩිපාර්ට්මන්ට් එකක් හරි කාර්යක්ෂම කරලා ඒ විදිහටම සැලකන්න බෑ. අපේ ඉල්ලීම මොකක් හදිසියක් නැතුව හරියට ඒ වෙනස කරන්න ඕනේ කියලා.
8: විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිටුපස ඇත්තේ ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවීමේ අරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසනවා. එය ඇතුළුව වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක්.
9: සද්භාවයෙන් කරනවා නම් ඇයි මානායක හාමුදුරුවන්ගේ ලිපිය හැංගුවේ? මේක ඇතුලේ මොකද්දෝ වැඩකට ලෑස්ති වෙනවා. ඇයි මේ අවධානම ගියා වුරුද්ද ගන්න හිතුන්නේ?

0: මේ අවදානම ඡන්දයට කලින් ගන්න හිතුන් නැත්තේ? එහෙම වුණානම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේට දාන්න තිබුණනේ.
1: මහානායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිතුමා ලිපියක් යොමු කරාට පස්සේදී ජනාධිපතිතුමා ඒක කියවලා ඒ සඳහන් කරුණු සැලකිලි අරගෙන තමයි අපිට ගිහිල්ලා කිව්වේ හර්ෂ නැමැතුමාටත් මටත් අපේ මහානායක ස්වාමීන් වහන්සේලාට යම් ප්‍රමාණයක් මේ ගැන කරුණු සාකච්ඡා කරන්න කියලා. ඒ අනුව අපි ගියා. ඒතර අපි ලියුම දකින්න ඕනේ නැහැ. ජනාධිපතිතුමාට ඒ ලිපියක් ජනාධිපතිතුමා දැකලා අපිට කිව්වට පස්සේදී අමතිවරු හැටියට මෙන්න මේ කටයුත්ත උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න කියලා අපි ඒක කළා. අපිට දැනුණා ඒ සාකච්ඡා අවසන් වෙනකොට උන්වහන්සේලා අපි කරන්න වැඩේ ගැන පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා සහ ඒ වෙනුවෙන් තමන්ගේ ආශිර්වාදය ප්‍රකාශයට පත් කළා. මේ මහානායක ස්වාමීන් වහන්සේත් ජනාධිපතිතුමා අතරොන් සාකච්ඡාවක් පවත්වනවා. ඒ අනුව වැඩ කටයුතු සිදු වෙනවා. අර යම් කුඩා කණ්ඩායමක් ගිහිල්ලා තැන් තැන් වල බොරුව පුරවපුර යනවා.
2: මම දන්නේ ජනාධිපතිතුමාගේ නීතිඥයෝ කවුද ඉන්නේ කියලා. මොකද හේතුව නඩුදාර සංග්‍රහය 450 වගන් දෙන දිගටම තියෙනවා. මහාධිකරණයේ තුන්දෙනෙක් පිරිසකවරු ඉන්නවනම් එක්කෙනෙක් මිය ගියෝ උසස් වීමක් ලැබුවෝ ඒ සතියක් ඇතුළත අග්‍ර විනිසකාරයෙක් පුළුවන් තව විනිසකාරයෙක් නිකරපත් කරා. සතියක් ඇතුළත මේ විනිසකාරතුමාව පත් කරන්න බැරි වුණොත් දෙන්නගේ මේ නඩු අහන්න පුළුවන්. දැන් මේ ඉන්න විනිසකාරතුමා කිතාම වැඩක් නඩුවක් අහනවා. අවුරුදු 67යි නේ. හෙට යන්න ඕනේ කිතර. දැන් ජනාධිපතිතුමා 68 කරනවා. මොනවාද මේ බහූත රටා?
3: කවුද මේ බය වෙලා ඉන්නේ? නීතිඥ උදේ ගම්මන්බිල කෑ ගහනවනේ. නීතිඥ සාගර කාර්යවස කෑ ගහනවත්. නීතිඥ නිවල් ශ්‍රීපාලදසිල්ල මහත්තයා එහෙම කතා කරනවා. නීතිඥ දයාසිරි ජයසේකර මහත්තයා. අපේ නීතිඥ නාමල් රාජපක්ෂ මහත්තයා. එතුමා එහෙම කතා කරනව නේද? වැඩියෙන් කෑ ගහන්නේ වේගෙන් නඩු අහකට බය වෙච්ච කට්.
1: මං හිතන්නේ 18 වෙනිදාට ඉදිරිපත් කරනවා කියලා තියෙනවා. ඊළඟට විශේෂ අධිකරණයට අපිට යන්න පුළුවන්. අනීති ආධිපත්‍ය හා අධිකරණ ස්වාධීනත්වයට ඉඩ දෙනවයි කියලා කියනවා. එවැනි දේවල් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් මං හිතන්නේ නැහැ. මේ සියලු දේවල් බුල් දෝසර් කරගෙන ඉස්සරහට යන්නේ එක ඒ තරම් හොඳ දෙයක් කියලා.
4: මෛත්‍රතුන්ගේ සේවාදීගෝ සම්බන්ධයෙන් මේ වෙනකොට අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. මේ වෙනකොට නීතිඥ සංගමය සමග සාකච්ඡාවක් ගරු ජනාධිපතිතුමා විසින් සිදු කර ලැබුවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත් කරලා තියෙනවා. අභියාචන අධිකරණ සහ විශේෂාධිකරණයේ මිනිසුරන්ගේ වයස් සීමාවන් දීර්ඝ කරන්න හැකියාව ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක 22 සංශෝධනයේ සඳහා සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේක ගැසට් කරාට පස්සේ මේකට විරෝධය දක්වන අයට අධිකරණයේ ගිහිල්ලා තමන්ගේ විරෝධතාවය සහ ඊට එරෙහිව කිසම් ඉදිරිපත් කරලා කටයුතු ඉදිරිපත් කරගන්න පුළුවන්. දීර්ඝ කාලයක් නඩුකොඩ ගැහිලා තියෙනවා. මිනිස්සු බන්ධනාගාරගත වෙලා තියෙනවා. විමර්ශන ක්‍රියාවලිය යම් අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. සැකකරුවන්ට උන්ට යුක්ති ඉෂ්ට වීම ප්‍රමාද වෙමින් තියෙනවා. ඒක අසාධාරණ තත්ත්වයක්.
5: ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ මරාගෙන මැරෙමින් ඉදිරිපත් කරන 22 වෙනි සංශෝධනයේ පිටිපස්සේ තියෙන සැඟවුණු රහස් ටිකයි අපි හොයන්න ඕන. මේක යටදී ඉන්නේ මොකද්ද? ප්‍රාදේශීය අභියාචන අධිකරණ පිහිටවීම කියන කාරණාව තියෙනවා විශේෂයෙන්ම. ආණ්ඩු ව්‍යවස්ථාව 146 වෙනි ව්‍යවස්ථාව අනුව අභියාචන අධිකරණය තියෙන්නේ රටටම එකයි. 22 වෙනි ව්‍යවස්ථාව අනුව උත්සාහ කරන මේ ප්‍රාදේශීය අභියාචන අධිකරණ මගින් මෙන්න මේ රටේ ඒකීය භාවයට ප්‍රශ්නයක් වෙනවද කියන එක කියන්න ඕනේ. මොකද අවසානයේදී උතුරු පළාතේ නැගෙනහිර පළාතෙන් කාලෙකට පස්සේ කියයි දැන් අපිට ප්‍රාදේශීය අභියාචන අධිකරණක් තියෙනවා. අපිට දැන් ශ්‍රේෂ්ඨාධිකරණ බලයක් දෙන්න. එතකොට ඔටෝමැටිකලිම ෆෙඩරල් රාජ්‍ය බීවල ඉවරයි. දැන් ප්‍රභාකරන් එක ගහගෙන අවුරුදු 30ක් ගහගෙන ආරක්ෂක කරව රට ගැන බලාපොරොත්තු තියන්න බෑ. ඒක නිසා අපි දැක්ක පෞගේ කාලේ ඉන්දියාවේ විදේශ අමතියාව ඉන්න සමහර ගිවිසුම අස්සම් කරලා තියෙනවා අපි දන්නේ නැහැ.
6: රංගල නාවික හමුදා කඳවුරේ නාවිකයින් 12 දෙනෙකු නාවික හමුදා මුර සංචාරයක් අවසන් කර යලිත් කඳවුර වෙත පැමිණෙමින් සිටියා. නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩොරා
7: යාත්‍රාකරුවන් ගුවරට ගෙනීමේදී මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි, උදේ ගෝවින්න, ජයන්ත අමරතුංග, දෙවන් යාටිගල, ධනේශ්වර යාටිගල, නිරූපා කුලරත්න, ආනන්ද කුලරත්න සමග ගාමිණී නාරම්පණාව. එළමෙන සතියේදී සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනක් රැගෙන ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගෙන යන මම අද වැඩසටහනේ සම්පාදක ඔබේ හිතවත් බිල්ප්‍රට් සිරිවර්ධන. එළබල සතිය සෝදායක සතියකට ආසිරි. ආයුබෝවන් වාසනාව.
6: ඒ අනුව දීවර යාත්‍රා තුනක් අනුතර සිදු වූ ස්ථානයට යොමු කිරීමට පොලිසිය කඩිනමින් පියවර ගත්තා.
8: මම රෝ මිනිස්සේ හදිස්සියමට කතා කරා. මගේ නිලධාරියත් එක්ක මම දාලා මේ බෝට්ටු ටිකක් යවුවා සිද්ධ වුණ තැනට.
6: එහිදී අදාළ ඩෝරා යාත්‍රාව අනුතරකට මුහුණ පා ඇති බව තහවුරු වූ අතර අනුතරට මුහුණ පෑ නාවිකීන් පිරිස මුදා ගැනීමට කඩිනමින් මෙහෙයුම් ආරම්භ වුණා. ඒ නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, දීවරීන් සහ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිවයි. නාවිකීන් මුදා ගැනීමේ කටයුතු වෙනුවෙන් බෙල් 412 හෙලිකොප්ටර් යානයක් එදවීමට පියවරගෙන තිබූ අතර අනුතර සිදු වූ ස්ථානය අවට නිරීක්ෂණ කටයුතු සඳහා MI-17 යානාවක් එදවීමට පියවරගත් බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. එහිදී නාවිකීන් 4 දෙනෙක් මොරටුව ලුණාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් සිව් දෙනා බැලිසර හමුදා රෝහල වෙත ඇතුළත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේ.
9: අපිට මේ සිද්ධිය දැනුම් දෙන්නේ අඟුලාන පොලිසිය ඔයිසි මහත්තයා තමයි. පුළුවන් නම් ගිහලා පොඩි සපෝට් එකක් දෙන්න කියලා. ඊට පස්සේ තමයි අපි මේ අඟුලානෙන් බෝට්ටුවක් ගිහලා නේවි මහතුරු පස් දිනෙක රගෙන එන්නේ ගොඩට. ඒ අනතුර වෙච්ච හරියම ඒගොල්ලෝ ආරක්ෂිතව නයිප් ජැකට් එකේ මේ දාගෙන ටියුබ් එකක් වගේ එකක නැගලා තමයි හිටියේ. කට්ටියම හොඳට හිටියා. එක මහත්තයා තමයි පොඩ්ඩක් නිකන් අඩපණ වෙලා වගේ හිටියේ.
10: පොලිසියෙන් ඇවිල්ලා අපිට කිව්වා නේවි බෝට් එක යට ගියයි කියලා. අපිට පෙන්නවා දියපැති අර බෝයාවක් තියෙන්නේ. එතෙන්ට යන්න පුළුවන්ද කියලා. මා ඊපස්සේ අයියගේ පුතයි තව එක්කෙනෙකුයි තමයි එතෙන්ට ගියේ. යනකොට ලොකු ටියුබ් එකක් තිබ්බා. ටියුබ් එක ඇතුලේ තමයි මේ පස් දෙනා හිටියේ. නේවි එකේ කට්ටිය අපි එක කිව්වා අයියා යට වැදුනා ඉතරයි විනාඩි දෙකයි. ඉතකම යට ගියා කිව්වා. මං කිව්වා කාටත් අනුතරවක් නැද්ද කියලා. එක්කෙනෙක් නැහැ කිව්වා. මං අහුව කවුද කියලා ස්කීපර් කිව්වා.
9: ශිලිච්චා නැවත් කියනවා අපේ අඟුලාන මොරටුව. ඒ නැවේ දිය මට්ටමටම තමයි අපේ පොඩි බෝට්ටුවත්
11: ගියත් suçlular yetişkin mahkemesinde yargılanacak. Hane tecavüz suçluları hapis cezası ile karşı karşıya kalacak. Dahası silah kullanılan ciddi saldırı suçları daha uzun cezalar yol açabilecek. Böylece suçlunun gelecekteki eğitim, iş ve yaşam seçeneklerini etkileyecek. Daha fazla bilgi edinmek için şiddet suçuna yetişkin cezası araması yapın. Victoria hükümeti Melbourne tarafından yetkilendirilmiştir.
12: Proud sponsor of 3ZZZ 92.3 FM.
13: Nüfus sayımı gecesi 11 Ağustos Salı günüydü. Nüfus sayımına her hanenin katılması zorunludur. Nüfus sayımı formunu doldurmak için hala zamanınız var. census.abs.gov.au/Turkish internet adresini ziyaret edin veya 1800-181-227 numaralı telefonu arayın. Avustralya İstatistik Kurumu Canberra tarafından yetkilendirilmiştir.
14: Proud sponsor of 3ZZZ 92.3 FM.
15: The best radio station.
16: The best radio station.
17: The best radio station.
18: 3ZZZ.
19: I want to listen.
20: I want to listen.
21: I want to listen.
22: I want to listen.
23: I want to listen.
24: 3ZZZ.
25: 92.3 FM.
26: Üçse Melbourne Türk Radyosu başlıyor. Programlarımız Cuma 10-12, Pazar, Pazartesi 10-11 ve Salı 20-21 arası 92.3 FM, 3ZZZ Etnik ve 3ZZ.com.au'dan online yayınlanmaktadır.